0: デハースサッピ
1: ー、ビスミラーラーメンラヒマスラムアレイコムエミハベフォナバラウファーリボートコロンヘデモアナカスワールドカップデハースサッピーホゲあ、めちゃってベフォンのゲネスティマッタカー、めめたやろもゲンダニ、あ、でん、やってベフォンのメド、ヘンドン、ハイジャー、フェスマハマジファミア、メチェキ、メキシコ、アディ、サウトコレア、サウトコレア、で、アルメンテレグ、エシア、ガメンゲト、アルメテレバーゲン、ベフォン、サウトコレア、ウェス、サポートコラバー、アルメン、ラジュース、アスコロンバイ、ゲト、ヘンディ、アルメン、バラ、ガー、ダン、ミュンティ、ベネコミバー、ダニゲト、ティベフォン、サポート、アキ、アルメン、コリア、ダン、アドソンティベ、ベフォン、ハマホン、マハベ、ダン、アルメン、プログラム、バー、ダン、ティベフォン、アドソンゲント、アティング、アナゴト、バー、メン、NMS Tibetan Bear Maki that the Almena Vara Rangal comment to live and get Tibetan for Apron, the Raja Gordon Meta Genes Detive, Adi Meta Ingam Dabi Vara Rangal, Tafsil Congress Detive, Tibetan for Ato Almena Libe, comment to Hamabar Shukuru Danom, Alm Kuridan, FIFA World Cup, the Sabio of Mexico, South Korea, Badukura match, then FIFA World Cup, me group Ega Mire, me. Baba, me gama kamga Mexico ya, Mexico gama onnani singe to Mexico ya dekola dekono Korea nu kunneru me de teams mubarato kolon furta me chumani moluve singe to MV ma kome team ka ebe tine singe to MV ma orming me mubarato ke timetable nu niya thavala baalayaru ga A group gama Mexico dekono Korea adi Czechia adi dekono Africa miharu me dekono Africa adi me dekono Africa adi Czechia li fa me oni 8 point ingeto den anekkama ki meoti em kuri go deti me har mi badal kurane mire molwa ba me mecho molwa ba group ge evana arumu ge fursat ingeto adi em mecho onnane ba ke namas fursat var bodwan evar vejjiya hatren hatre ganakasin nan ingeto hemi manaka den anna mecho ge insar kuran jehen mire ge mecho fahuga den mi team ta badal kurane me Francis June ga badal kurane me eduh ge high jahar hendunu high jahar badal kurane me hatra team ekko badal kurane the stadium ge kam ge to stadium ge nu the stadium ga ei ekkal ever of nuni ya mubarat ga kuriya daru ga mikala do kollu me kah kam vardan kam ve phone vidal wana me ma eduh hendunu high jahar the stadium badal kurane erun Czechia ya Mexico adi South Africa ya South Korea me dekun Africa ya dekun Korea ya badal kurane fans ave ge ekam mere me badal kuraru ga me badal kurani almena me yati Mexico adi South Korea me group ge me gina point li fo the team go to me fa ha kol le ne ga then all men the team ge kolum badal de me har me di har ge September mo me the team kolun ekurika me match de ge natija ko ever fa ne ga to em me har me the group stage ga point li bun go to ever fa itro malum mata tebe fa na ek ga me kuria genda ne nam mes all men ge analyst da ka wa ha ke all men commissioner ka adu hal man no to em me kam ma fortam all men adu so da ba all men ge analyst me me nan ki ke to
2: ಗಾಂಡು ಕುರಿ ಒಫೆದಿ ಸುವಾಲ ಮಿ ಗುರೂಪ್ ಮೊಳವಾ ಟೀಮ್ ಕಂ ಒತಿ ಕೊಂ ಫುರ್ಸತ್ ತೋ ಅದಿ ಬಲ್ವೆಜ್ ಜಂ ಕಿಹಾ ವರ್ಗೆ ಪ್ರೆಷರ್ ತೋ ಒತಿ ಗುರೂಪ್ ಗ ಮಟ್ಟೆ
3: ಮಿಹಾರ ಮಿ ಪಾಯಿಂಟೇಬಲ್ ಎತರೆ ಪುರಿ ಗೊತು ಮಿ ಗುರೂಪ್ ಗ ತಿವದಾಳ ಗೊತ ಮಿ ಮೊಳವು ಎ ಮುಹಿಮ್ ಮೊಳವೆಜ್ ಜ ಹಮ ಡೆಫಿನೆಟ್ಲಿ ಎದಿ ಐ ಏಕಮಕು ದವ್ವೆಜ್ ಜಿ ಯಾಮು ಮಿಹಾರ ಅನಿ ದೆ ಟೀಮ್ ಬಸ್ ಎಬೆ ಪಾಯಿಂಟ್ ಹೋದಾಫ ಎಮ ವಾಕೆ ಕೆಮಿಸ್ ಮೊಳವೆಜ್ ಜ ಎಮುನ ಸೆಬೆ ಪ್ರೊಸೆಸ್ ದೇತ ಕೊಮ ಸೆಟ್ಟಿ ವಕೆ ಮ ಮೀ ಬಲಿಬು ಮೀಕಿ ಎಬ್ಬಸ್ ಟೀಮಕ್ಕ ಮೀ ಫುದ್ದಾ ದೇವನ ಹೆಚ್ಚನ್ನು ಎಪ್ಪಂಟೆ ಫುದ್ದಾ ಓಕೆ ಬಲಿವಿಜ್ಜ ಎಮಿ ಹುಂಡ ಸಾಕೆ ಪ್ರೆಷರ್ ಬೆಟ್ಟೆನೆ ಅಡ ಟೀಮ್ ಎರಮ ಫುರ್ಸತ್ತೆ ಏಮ ಮೀ ಅಳೋಡ್ ಗಮೋ ಕೊರಣಿ ಹಮ ಮೀ ಮೆಚು ವೆಗೆಂದಾನಿ ವರಂ ಓಪನ್ ಹಮ ದೆ ಟೀಮು ಸಹ ಮೊಳುವ ಮಸೆ ಕುರ ಮೆಚಕರೆ ದೆ ಏಗ ಮೀ ಸ್ಕೋವೆಸ್ ಸಮ ಫುದರಕ ಗಿನವೆದಾನ ಮೀಗ ಅಹಕೆ
2: ಮೀ ಗಿನ ಗೋಲ್ ತಕ್ಕೆ
3: ಫಿರ ಗೋಲ್ ತಕ್ಕೆ ಬೆಸಮ ಜಹಾಫಾಣ ಮೆಚಕ ಬೆಗೆಂಗಾದಾ ಮೀ
2: ಯಾಕಿತೆ ಮೀ ಗುರೂಪು ಮಿಹಾರು ಮೀರೆ ಮೀ ಮೆಕ್ಸಿಕೋ ಬಲ್ವೆಜ್ ಕಮಗವಾಣ ಮೆಕ್ಸಿಕೋ ಫಹು ಮೆಚ್ಚು ಮೀ ಕುಳಂಜೇನೆ ಚೆಕಿಯಾಯ ಮೀ ಗುರೂಪು ಮಿಹಾರು ಅಳುಗಣಮೆಣ್ಣ ಮೀ ಟೀಮು ತ ಮೀ ಅಳುಗಣಮೆ ರೇಂಕು ಕೂರಾ ಗೋತು ವೆಜ್ಜ ಮೀ ಸೌತ್ ಕೋ ಮೀ ಸೌತ್ ಆಫ್ರಿಕಾಯ ಮೀ ಚೆಕಿಯಾಯ ಕಿಯಾಕಮ ವನ್ಯ ಚೆಕಿಯಾ ತಂಗುಳ ವರುಗದಕು ಅಳುಗಮೆಣ್ಣ ಫೆನಿಗೆ ಮೀ ದಂಡ ಮೀರೆ ಅದಿ ಡ್ರೋವಿಯ ಕಮಕು ಮೈ ಕುಳುಮ ಬಲ್ಯಾಕಮಗವಾಣಮ ತಂಗುಳ ವರುಗದಕು ಮೀ ಉಳೆನಿ ಏಮ ಅಳುಗಣ ಗಬು ಕೂರಾವತು ವೆಜ್ಜ ಮೀರೆ ಮೆಕ್ಸಿಕೋ ಬಲ್ವೆಜ್ ಕಮಗವಾಣ ಮೆಕ್ಸಿಕೋ ವರ ವರ ಬಡು ಪ್ರೆಷರ್ ಕದ್ದಾಣೆ ಕಮ ಕೊಮ್ಮ ಬಹುಮೆಚ್ಚು ಮೊಳುವ ಮಜುಬೂರುವಾಣೆ ದೆ ಮೀ
4: ಚೆಕ್ ರಿಪಬ್ಲಿಕ ಮೆಕ್ಸಿಕೋ
2: ರಿಪಬ್ಲಿಕ ಮೆಕ್ಸಿಕೋ ಮೀ ಬದಲ ಕುರಂಜಿಹೇನೆ ದೆಂಗ ಮೀ ಬಲ್ವೆಜ್ ಹಮ ಕೊಮ್ಮ ಬಯಸ್ ಪ್ರೆಷರ್ ದಾಣೆ ಕಮ ಅಳುಗಣ ಮೀ ಗುರೂಪುಗ කුලේ කුල්ම බලාකම ගුවන්ඥා සෞත ෆ්‍රිකාය මෙයාරු සෞතු කොරයා මි කුලෙන් ජයන සෞත ෆ්‍රිකා හෙමජ ඒමචු මේ චෙක්‍රි පබ්ලිකා මෙක්සිකෝ කුලේ මෙචබ්වරෙන් ෆසේහවානකම අලුවොට බෙදවෙන.
0: අද දෙටීම් මිහාතන නෙරෆෝර නති අධි කුලපුර කුළුමක් බලාාව අල්මෙන් ගැනලිස්ටුන්ගේ පාහකුරි පොයින්ටකි දෙන් බාකී එමචු කොම ගමකසුන්න එමච පහු අන කොළොන් මිහාතන අල්මෙන්න්න මී ගුරෝපුග චැක්‍රි පබ්ලිකදී සෞත ෆ්‍රිකාග වෙසා දේ මෙචු ෆෙනිගෙන් ගොස්සවේ එහෙන්කම උමා ඇකීග යවාහකතගේ පාහග කුරි මොළුවා ටීමේ නොකවට් ස්ටේජ් යගීන් එබ වේ එවර වෙද්‍යයාම දෙන් දාංශේ මැතිමටිකල් චාන්සේ මී ගුතු මි පාරුගේ ගවෑද මි සාලිසක් ගෝමයකිග මියය ගවෑද ඇකීගේ ෆුසොත්ත වර බොඩුකුන් පාහග වගෙන් මිදනි මැක්සිකෝ මිමච් කුලවේරු පාහකොල්ලම් බේනුම් ෆුටුබෝලෑගේ වර ෆෝරි ගද ගවමේ මැක්සිකෝයකි මූසුම් වෙස් ගොහෙන්නු එන්නමසා කුලින් බ්‍රේකම මූසුම් අධි හිතම රඟලු වේ සම අන්න මු දානැනු චාකිට
2: මේ මෝසුමක ගුල ෆින්නකම නුන්කන්න
0: ගල ගවෑතු තෙරය ෆිටුව ෆක්ම
2: විස්සාරවහරු සම කූලින් බ්‍රයකු ලිවි රේග සම ලිවිෆයි නහෙමකා මේ කොම හෝනකා ගුලයකම හෙන්න අලුවනක හිරනව මික.
0: මට මේ ඕපන් ගේම ගොත ති පාහග කුරී ලඩුතක ෆැනිගෙන් ගොස්ථානේ ස්කෝය ප්‍රඩික්ට කරනම කියන
3: ගෑගටක දේදැන් එහෙන්මන තින දෙකුන් මේ කොමස් මොල්වාට මොවාන
0: ශාකිට
2: අලුවොඩක හාම බොඩක් ගබුල කරන මේ කොරයා කොළන් අලුවන බොරව වැනි දැන් මේ ටූවන්
0: කොරයා කොළන් අද අල්මෙන් බෙලුන් තෙරෙනව සුළුවාලන් ස්කෝ දිමාකුර නිමිගෙන් මිදිය ගතර හයි සුමකුන් ගතර බලීමචවෙස් තිින් පරාතක වේ ෝ දිමාකු පහම මචු ස්කෝ දිමාකුරු වෙ දිවහින්නක ොඳකුල නවාන දෙවන හා ෆැසුමගේ කුරින් තිබෙපුුණු පිස යා එත්ම දරක ස්කෝ දිමාකරමු ගෙදම් වී ගුරතුන් හොය පරාතකන් ඊසැපුම් මිදේ පසතක රුපයාගේ වෞච ලිබි ගෙන්දාන අල්ම එන්ලිස් පෙනෙල්ලුම් ශාකිට්‍ය බුරයපුම ඇති සෞත් කොරයා කොළ මාටමි ගබූල් කරණ ගින ලන්තක ෆැනිගෙන් ගොස්ථානය දැ මොළවා බයකු තියන දේග නතිජයකුම් මොළවාකාව ගොතක මාටික වාහක හොරි දෙන් ඒ කුන් කොළෙත්තෝ නිම්මාන අල්මවෙසා මෙචු නිමුණි මෙබෑන්ගේන කොම් එක මැක්සිකෝ සෞත් කොරයා මේ වාද කොරා ගුරුප් ඒගේ මේ මෙච් අල්මෙන් බෙලුන්තරින්නා හිසාබ ගෙනස්තේනන් එ පහු ෆුර්තම හා නිම්මාලා ෆනිකස් අල්මෙන් බෙලුන්තරින්නා බද්ධෝ කොල්ලන්න
1: අද මෙක්ස්කෝ සෞත් කොරයා බද්ලකොරා මෙච්ග මිහාර තයාරිත මිහාර එම පහගේ තයාරිතක ප්‍රීම්තකුන් තයාරෙනකුම මෙතිබි කෙන්ජනුම් කාරීග අනමට කොල්ලෑ මෙතිබි මෙක්සිකෝයකි දෙහම බාර බාබයි ගෝම්කම බාති මෙක්සිකෝගේ වරගෙන අද දෙගේ බෙදුන් තෙරෙන් ස්ටේඩියම බල් තිබි මල්මන පහකොල්ල වගේ තම මුලි දඩු ගෑකටක ඔල්දන කුදා කාල ගොතකට එනම රැක්කුදෑ තන්න කොල එබ උලගේ තයි කොරයාස් මේ බොලේ අදත්ත එම කොරයාස දේශ මෙක්සිකෝගේ වර ගිනම තරිව සිටයන් ගත ඒ මජාන්නකුමා හරිහකමක ඇකීමට දාන මහාරම මැතික රෙෆරෙන් මෙහරම නිකරනවනේ ගැතරග පහතුන් දිදවරින් දිදවරන්නෑකේ දිදායග මේ නිකොන්න මේහුන් තිබෙන සෞත කොරයා අද මෙක්සිකෝක දිද හිතයාගෙන් දෙහම හාස කොරප ගේටුන් දාප නොකුම හම මෙදුරුගුන් සේදා සෙන්ට සකල දිම හොරයාමෙන් දත්තුර කරන හම එහෙන් තන්තන්ගේ සෙක්ගොත අමිතර සම කොට පොදින්නෑකේග මෙමිනි පුරණන ස්ටේඩියම්කි ගෝඩධාර ස්ටේඩියම් මෙක්සිකෝ එම්වීම මේ වින පිචෙන් හම ගත හයිබරිඩ එනු වින පිච කොළු ගත පිච් මේ දෙහාාව ගැබ මිහාර දිද පත්තුරාදාාව දෙකවම් ගැදිද පතුරාදාාවති ඇයි සත් කොරයාගේ දිදයා අද මෙක්සිකෝ ගැදී දම වනි අන්තරාදා අන්වන්න මෙවකුතු ෆෙන්නයරුක මෙක්සිකෝගේ මෙමියන්ගේ ජෝසීගේ පුදේ ගන හෙනෑගේ හොත්කුදාගේ ට්‍රෙක්සුට් ලාබ එම තිදි එමි මල්මන කොම් පුදෙක්කමනග හොරිහා තුළුන් තෙරන්න අද ඔෆ්ෂලුම් වෙස් මේ ප්‍රශ්මියතුක බෑහැරිවේ මෙ බෑරිවා හොරිහා ඔප්ෂලන මහාර කොළන් තෙර මහා සබ්ටියට් ත හොරිහා බද කොළුන් තෙරන්න මේක බෑරිවාන හොරිහා මෙනතු මහාර සෙන්ටසක කෑරී මඩු කොල්ලි දෙමොන්නානි පවමි සදා කොරයා රිපබ්ලික් එක කොමි සලන්දෙන් ලනවා.
4: pie para escuchar el himno nacional de República de Corea.

3 by Declan 3 Alvaro Tongle Fatija Fatum Sanchez Sanchez 3 Kulden Alvaro Divi and Dukuli Bola Mabon Bara Di Devon Farahina Sanchez Bara Bola Ever Baras Gol Garmati Penetri Abeno Frolemogos Beru Gol Kurmati South Korea Leaf Ejo Keeper Kudia von Valeni Keeper Kim Bavali Alvarez the skipper and Korea von Valbola area bear Korea countering Atlan Korea Mini Giuk Atla Korea von Valbola back of Fatu countering Matmativa Bar Korea von Valbola Mexico sent second carry for energy Mexico countering ball at left Atla carry con Alvaro Alvaro Korea von Valbola South Korea half meter in South Korea countering Atla Korea von Valbola carry Alvarez at left Alvarez Atla Korea Mini Guinoza Guinoza Atla back of Fatu sent second carry Jehani Korea half terrain Morini carry the countering Natto Dangerous Bola Baro Janica Sakuntria waiting of South Korea countering Jesse Bola and Kes Atla Mini Guinoza goes area three Vandi Kuntrek, then just Albon Faro. Tango Baro, the Korea Kuntrek, attack Korea from Albon, Sensaka, Demand Korea, half the ring, and Kasmixo Kuntri, Atlak, Korean, as Korea TV, half the medals of Kuntria, Romo, Romo, Tango and Armati, Kuntria TV, Quinon, Quinon Atlak, half medal of Penalty, Canada, Korea Gos TV, and Kas Alvarez, Alvarez and Kas Armati, Kuntrika, the Kurmati, Korea Kuntria, Marco, the area three by Mexico, Hatter Kuntri, Father and Dukoli Bola, and the Korea from Albon, Father and Dukoli, Mexico Kuntri, area three, and Korea Kuntri, Atlak, area, Beer, Molly Penalty, Arabia. Di Malga attacca Korea von Albert half medassa con Korea Kuntria von Mary vedono cari Hori Mexico Kuntria at left ball attacca Korea senza Katrin Korea half tre Lira guarda fast game in argomento finning mi harme Lira Korea Roma e Roma Armati Hori Gallerato Gallerato Atla vetre contro il Curina Gandhi bola penalty area carry contro Alvarez bola contro area tren area birun din bola Atla in Curia deve to Murani Alvarez Curia forma bola bar in gol area gar matin keeper vetting un bola Atla Alvarado Curia forma ali gol area tren tri froli fa di la bola vero mo con il keeper bola Atla da Curia Ele Brand Kes Mexico Kuntring Atlef Korea half the rim Mexico Kuntring Lira Atlas and Saga Trehur Kuntring Medunga carrying a ball if and Kuru Korean Ethereum over the borders Badilla of Korea half the rendi Kumbola for Gitre Atlaf and Frat Armatin Dimola Atlan Korea Adu to Massacre and Galadaro at the penetrate Canada Kuntring Divi and a Kurmatu Kuntring and Atta Korea Dimola Roma Roma Korea from Ali Bola me far penetrate at the goal in a train and a cast keeper Korean keeper waiting a ball at the Gitre Korea from Ali Bola. Area three keeper, ball area three vatta kuriya from Ali bola bar bar as the penalty area three midi boni Mexico keeper keeper Jassali Alvarez Alvarez kuriya midi three din bola Lira Atlan kuriya Armati jila sensa katre vadu midi boni carry kuriya as tangkole Armati Mexico half three huri Sanchez Sanchez kuriya din bola Alvarado Alvarado atla tangkole fahat mane kya saaf midi aisa wemu back kula fahat midi Alvarez. Alvarado e Alvarez Camorini Alvarez Mettere in dimbola Con Atla Berco Fahata Jelaf Sanchez Fahata Area Tenuri Keeper Mexico Keeper Bola Fem Penalty Area Tenuri Gol Area Cari Fahata Jelaf Bola Fem Bola Matti Faba Valla Contro Colla Curia Arimati Fonuale Bola De Masse Curia Sanchez Libe Varoni Curia Contri Atla Curia Fona Badi Area Tenuri Mi Faro Mexico Contri Mi Half Tenuri Atla Curia Fona Bola Mettere Curia Cari Contro Colla Giuk Atla back of Fahat, Meltre Kuntriak and Bolatla Marman Korea, Medani Kim, Atlan Fratarmati Medunga carry, South Korea half three Kuntria, and Fahata, Kim, the captain of Medini, and Meltre, Bolatla Marman Korea, Arimacha Jihilaf, MJ Kim, and Fratarmati Kuntik, Sensaka, the Malo, and Kas Kim, Madif, Sensaka Kura, the Malo, Meltre, Tangla Korea, Jila, and back of Fahata, and Brilaf, and Kas, Arimati Korea half three, and Dimbolatla Marman Korea, the Hill. Huang, Huang and Kes, Bola and Fahata Jila Hamida Korea, half three, Marmano Fahata, Kulemun, Korea Bola, Lamu, short pass, Amas Medron, Huraso, Korea Funwal, Jibola and Abara, Kuluntri, Korea, Kuluntri, Bola Control, Kurata Masa, Kurin, Seoul, Atlanta, and Grandfather. Bola Mabo, the Barra, and a control of Agotano, Diego, the Gold Garment in the Beer. Gold Kurumati, Mexico, and Kes Leaf, Jimmy. Kari dia Alvarado hore marang lang ne bola jehevar ne bola dia to bus ber gol kurumatin leaf enjo mexico keeper kuria fonwali 9 minute kule fortama fen lande no je bes bek mexico counting
Diner bola fakta kule të fenë në çdo kontrim me tre bola të Korea haftën kur jengas gjyçor Reza të lafa në fratë arimat i ndim bola kontra ka Alvarado atla si da penalti të nadë bola kontra ka Jefa Korea kulunteri Eria Berum di SJS Lee ti me kontra kanë kartë penalti kari hur kontra jesa da Eria Terem medini Taik attaki para ki para në fratë arimat i kanë di mal hur kontra kanë bola hifang Eria Berum nikme me në half me da sa South Korea half tre as me dron Horasco kur e funa ben Husko me ngale kur tre keeper Eria Rogmat ti Berum ko Eria tre bola vdala Atlef HM Sun bola masaydı. Alvarez bola atlan kuriye Mexico half tering as. Lira ne frat armatin kuriye din bola ani kes Lira sen sakal diman jasa medron kanes medron Horasco kuriye half tere vade fahat din bola. Alvarez kuriye fona bara bare kuriye fona bola penalty area rongu carrying armatin fenerji feria berun as area beran nik keeper. South Korea keeper bola atlan kim kuriye mi annen. Diha minute kule lande nujha de mes bekan hen mes warang awas ko Allah Mexico ko tin nota game alu men fast ko fuder ka fenani fahato ko giner kulum ko badalo ko bola kuri allang long pass ta ke jahan kule ta alu men Mexico fenani Korea half tren Korea ko tin ring atlaf yuk bola fan down tre bola ber vietra le fengello Korea half ke gagan ka meding hasan Korea ko tri ail den giu ke len alle bola bolon tan ko le fatun li an ke giu ka li gi din bola gi atlag an meten ka kan ko le dam tren vetti je mexico ko tri back ko le fata sanchez dini alvarez vescoz atlas en saka karin kuria meden ka karin din bola atlag kuria devet mo le quinons pesen saka tre vate ke meden ka karin kuria je kari ko tibi Korea de kontring a natta dam tre Korea kontri a foul ko fun farte ku inons bole fan dam tre 11 minute ku leif Mexico leif je me medra carry Egarmet ku leif relief je me Mexico kontri Korea fona ba back ola fahata medeni fahato Vesquez evre fahato man Alvarez me tre Alvarez bole fan kurtan ku Ari je hilaf Ari match ku jela half me da Salo Sanchez an kas Alvarez bole fan fahato jela back ola fahato deni keeper Rangel atlaf arimati ane frat arimati ronga kar penalty kana dimal me ronga kar kulunti man kso kulunti difa ko kuria fon wal ji hipa kuria half tren kuria kulunti ya bolum fahata MJ Kim me deni keeper malaban area tre bola kottam kuria nas kuria defisual back ola fahata dr kari ane kas kulunti ya MJ Kim kimat laf animat din bola marbon hifan kuria devet mone huang huang fahat din bola ke skimma med tren ga gan ka med tren kuria half tre kan ka marbon bola kortam madu kuria mi annani as arimat giuk giu kuria din bola medra kari e farmat in fonal to mas e kuria li hen mes libuni mexico kontri mexico lira bola tren fahat jila devet kuria kontri atlavi atla ha meda sab mi annani kuria mas li bola fan tam tre mexico kontri atlavi anikas atla tangole fahat no half tren meda hat meda sab kontri e Nena bolat yang kuriya menenis galadaro sensa kalkari Mexico half tren atla metren tangule fahat Alvarez an kas dien bolef marmano kuriya sensa kalda Mexico half tren marmano kuriya jila metro carrying as bolef marcolla bolma chafara marcolla tangule fahat damala kuriya dien mana kas fahat difa Alvarez Mexico half tren adis moren Vesquez an frat armati hur kontria Mexico kontria jassali kari hur Romo bolat la metro hur asko barbar kuriya fonal bol Mexico half tren half ke medai sa armati bolat Akoe South Korea half tering South Korea kontra atla Korea fono al bola Mexico kontra atla medron go carry atla free lira bola fa fahata Mexico half tering morning sensa ka dima jela fahata din bola Alvarez fahata din bola Romo Vesquez ay atla medron go carry Korea jela anka fahata Alvarez Korea fare bala kolda Alvarado din bola anikas fahata miharu mikuleni mexico half terege fahatu ko kuleta ngana mona fenegen medani gutierrez atta fahatun vesquez an frat arimate hur kulunteri addi fena ka fahatun vesquez mediterin back ko hama miureni mexico half terege alvarez
Curia, Sanchez, Sanchez Fatum, Alvarez, Enan Ferat, Armati, Benedire, Cario Contri, Fatum, Dimbran, Casan Ferat, Armati, Curia, Divis, Quiz, Yasal, Armati, Nogakari, Mexico Contri, Matla, Curia, Fon Alvarez, and Sakatri, South Korea, Contri, Bolon, Curia, Fon, Mexico, after Mexico Contri, and Katla, Alvarez, Alvarez, Curia, Dimbran, Ding, Hankur, Curia, Fon, Valle, Barbara, Curia, Bade, Galadaro, Atla, Penetri, Akari, Curia, Dimbran, Farukari, dear. Kim Difakuri, Anakas Mexico, after a medal by Akari, Mexico Country at the Sada Minute Kule for London, Nuja, Vesbeka, Mexico Country, Ham Mikulani, Emu after a Kutangle Fahatu, Mihar Miri Bor at Lag Alvarez, Jasali Vesquez, and Armatiranga, and Sentisaka Armatiranga Akari, Bolifas, Kiria Kiria, South Korea after the Vadanakas back of Fata, Metrekul Alvarez, Fata Kul Alvarez, Alvarez Korea Dimbola, Korea after a Mexico Country Bolif and Duvang Lotto in a Vetuni and Devanafara, South Korea. Kuntriya bola ho daun motrega JS Lee kuri faula kuri gen South Korea Lee feje sad met kuri fanar met ke kulum mihar me furi hama vi evs kula kal dande nuje gena wagut bola ifata match dominant ho ke me adi kule to me fenani Mexico in vara fast game kuri fona bela kor South Korea kuntrin keeper wan atta kuri fona wali bola gola vade vade ho Mexico kuntrin difa kuri adaluma demme match varigen fenonu iruga leaf edge fenonu iruga me hand number kon tira sun bole fe ekane di hand number offside comes dakka fenas ha warang muskon gena oti ene bole libun iruga ari jelan avve soti tankule kuria beer alwana hewa hisabu ena offside fe keeper wa natto kuria fona wal bola goal rongo carry eska kon tira difa wa skuri hand number en hori offside person Offside to his album, Korea for no other. Mexico Country in Fahata, just Salbola, Korea, Dimedra, Kari, who couldn't take a Mexico Country in Atlanta, Korea, Lira, Damasaki, South Korea, Country, Atlanta, Medal of Penetry, Kari, Korea, and Trejila, Bear, Bolefe, Kurokojila, Korea, Mass Penetry, and Dimal, Korea, Damasaki, and Mexico Country, Bola, Latin Country, and Atlantic, South Korea Country, and Moroma, Tangala, by Vetifa, Dunmati, Furlet, Mansor, Fenimer, Shin Lang, and Bank Korea, and Mexico Country, and Medra, carrying us, Medrongo, Huras, Kari, who couldn't just Salbola, and Kas Bakula, Fata, Vesquez, Mexico half setting, and Medra, and Dimbal Alvarez, Atlantic, Korea. Arimachika Jila Korea Dimbola Mifar Alvarado Atlag Medron Hurasco South Korea half the Armatino Wakari Madon Bola for Roman Astankula and Trendimbola against Mexico Country, Korea for Albola Mirani Sanchez, Penetria Dimadon Bola Sanchez, Libeto Maseco and his ball Diego to this goal. Armati Corner Naga Dandia Karen Diego Tagos Bear Solomate Kulivij at the Fortamaf Kulum at Korea Dani Solomate Fortamaf Kulifero Eveskulaka Dandanuja. Then Mexico Country has to offset Sanchez aboard the Embora Sanchez is offset. Sorry, South Korea Country, Korea from Sange Funa, but Faji Bola Fahatanga, Armatinoka and South Korea and Country Atlafi, Atla Fahatanga, Lia, David Tomoretan, Bolifan, the South Korea Country, Lia, Dimbola Penetric and Tangle Barrage, Mexico Country, Bola Romo, Atlagging us, Kari Country, Lira, Jasal, Lira Marmon, Bola, Kotam Korea, Armatimum half the next meter, Alvarez. Alvarez Fahata, Dimbolan Ferrat, Armati Hurkuntri, Adifi, Vesquez, Atla, Korea, Sensaka, Diman, Yasali, Bola, Mifar, Dangle, Barry, South Korea, Kuntria, Huri, and Kario, and Kurikusha, Gulin, Jihun, Leaf, Motin Far. Mexico, half to the Mexico Leaf, Ajum. Satara, Minute, Mihar, Motif, Tamaf, Kulif, London, New James, Alvarez. Mexico half train Korea Sanchez and Kas Alvarez and Vesquez Kadasa Lafi penetry a carry Vesquez a back of a fat area train goal at the keeper Fat Gilia Bola control of a Korea for Alvarez Medina Karen and Sakal and Korea Country and Bolon Korea for Alvarez Armating as Mexico content control called left Mexico Alvarado called control called left a train Dimbol Atlan Korea Devetamon Lira and Arikas Fat Alvarado Alvarado Dimbol Atlan Marmon Korea Devetamon and Gutres at Laf Kari Rukuntri just Sali South Korea after in Fahatu the Salibola Korea for Alvarez Medina Karen and Sakal at Dimal. Otherwise, that's like Korea for Korea, half train Korea Country in Bolon Korea for Barabara Lee, Medrunga Kari, who refined a flat animating back with Fahata Miebola, Korea half train Korea Country in Bolon Korea, animating Bolon Dimbolas, Penetria carrying, Penetria carrying a bullet, Kim. Kim Bolat Lang area Bear Fahata Jira Kari Jasabri Alvarez Natua Korea for Albola half medals of Mexico Country Libuni South Korea half the Mexico Country Korea Jasalbola Bolon Korea for Korea Country Don for Jan Lometre Mexico Country Atla Jasalbola and Kas Mexico South Korea Country Atlef Atlam half the Korea de Tomolim Kim and a Vetij Bolatlam Mexico Country and Medrunga Kari Fahatun Dimbol
ಅತ್ಲ್ಯಾಂಗ್ ಕೊರಿಯ ಹಾಫ್ತರೆ ಮೆದುರು ವರಕ್ಕೆ ಬ್ಯಾಕ್ಗಳ ಹಾತಂಬಿದ್ರಿ ಸಂಚಾಕತ್ತೇನೆ ಅಲ್ವರೇಜ್ ಆ್ಯಂಡ್ ಕೊರಿಯ ಸಂಚೆಸ್ ಸಂಚೆಸ್ ಮೆದುರು ಅಂಗ್ರೆಸ್ ಕೊರಿಯ ಹಾಫ್ತಿನ ಆರ್ಮತಿ ಬೊಳೆ ಫ್ಯಾನ್ಮತಿ ನೋಡ ವರಕ್ಕಾರಿ ಕೊರಿಯ ಜಸಾಲಿ ಅಲ್ವರಾಡೋ ಪೆನಲ್ಟಿ ಅದ್ಮೇಲೆ ಕಸ್ವಾತ್ ಅಲ್ವರಾಡೋ ಕಾರ್ಯ ಕುಳಿತು ಪೆನಲ್ಟಿ ತಟಗಾದಿ ಬೋಳ ಪೆನಲ್ಟಿ ಪಡ್ ಕಾರಿ ಫಾರೋ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಂತ್ರಿಯ ಕೊರಿಯ ಫೋನ್ವಾಲಿ ಕ್ವೀನೋಯಿನ್ಸ್ ಕೊರಿಯ ಫೋನ್ವಾಲಿ ಬೋಳ ಕೀಪರ್ ವೆಟ್ಟಿಗೆ ಫಾರ್ ಕಿರಿಯ ಕಿರಿಯ ದಿ ವರ ನೋಡಕ ಮಾಬಾರ ಎನ್ನು ಎನ್ ಎಮ್ ಎಸ್ ಅಂದರೆ ಬೋಧ ಪೆನಲ್ಟಿ ಪಾಯಿಂಟ್ ಕಾರಿ ಕೊರಿಯ ಕೊರಿಯ ಫೋನ್ವಾಲಿ ನಗಾದಿ ಬೋಳ ಕೀಪರ್ ವೆಟ್ಟಿಂಗ್ ಫಾರ್ ದಿಫಾ ಕುರಿ ವ್ಯಾಫ್ ಕನಫರ್ ಆತ ಡೈವ್ ಕೋ ಫ್ಯಾನ್ ಬೋಳತ್ಲಿ ಕುಳುಮುಗುತ್ತೇನೆ ಮೆಸ್ಕೋ ಕುಳುತ್ತೀನಿ ಬೋಳತ್ಲಿ ಎಮ್ ಹಾಫ್ ಎಮ್ ಫಾತ ಜೀಲಿ ನವಾರ ಮಿನಿಟ್ ಕುಳೆ ಅದೇ ಸಮ ದಂಡೆ ಎಂಬಿಸ್ಕೊಳ್ಕೊಂಡು ಜಿ ಅಲ್ವರೇಸ್ ಮೆಸ್ಕೇಸ್ ಸೊ ಕುರಿಯ ದಿಂಬೋ ಅತ್ಲೆ ಸಂಚೇಸ್ ಆಸ್ ಕುರಿತ ಫಹತ ಜಿ ಬ್ಯಾಕ್ ಒಳಗೆ ಮಾಬಡೆಸ್ ಫಹತ ನರಕ್ಕೆಸ್ ಮಿದಿನಿ ಅಲ್ವರೇಸ್ ಏನೋ ಸೆನ್ಸ ಕಲ್ಕೇರಿ ಮೆದು ನೋಕ್ಯಾರಿ ಮೆಕ್ಸಿಕೋ ಹಾಫ್ ತರೇ ಹಮ್ಮ ವೆಸ್ಟ್ ಕ್ವೇಸ್ ಅನೇ ಫರಾತ್ ಅರಿಮತಿ ಹುಡುಕೊಂತ್ರಿ ಅದಿ ಫಿಲೀರ ಅತ್ಲಾಫ್ ಅನೇಕ ಕ್ಯಾಸ್ ದಿ ವೆಸ್ಟ್ ಕ್ವೇಸ್ ಏನೋ ಪೆನಲ್ಟಿ ತೆರಿಯ ಬ್ಯಾಕ್ ಒಳಗೆ ಫಹತ ವಣಿ ಮೆಸ್ಕೋ ಪೆನಲ್ಟಿ ಬದೇ ಡಿ ಏರಿಯಾಗೆ ಬೇರೆಗೆ ಹುಡುಕೊಂತ್ರಿ ಎಂಬಿದ್ದೀನಿ ಅಲ್ವರೇಸ್ ಹಾಫ್ಗೆ ಮೆದಿನ ಹ್ಯಾಸ್ ಬೋಳ ಮರಮಣ ಕುರಿಯ ಹಿ ಫ್ಯಾಂಗಸ್ ಕುರಿಯ ಸಂಸಾರ ಮಾಡ್ಕೊಳ್ತೀರಿ ಎಫ್ ಅರ್ಮತಿ ಕುರಿಯ ದಿ ಸಂಚೇಸ್ ಸಂಚೇಸ್ ಕುರಿಯ ಫೋನ್ ಆಗಿ ಬೋಳದು ಯಾರು ಮತ್ತೆ ಬೇರ್ ಸೌತ್ ಕೊರಿಯಾ ಲೀಫ್ ಹೆಂಗ ಅಲ್ವ ವಿಹಿ ಮಿನಿಟ್ ಮಿಹಾರ್ ಮತಿ ಹಿಂಗ ಉತ್ತಮ ಹಾಫ್ ದಂಡೆ ನುಜ್ಜೆ ಎಬ್ಬಿಸಬೇಕ ದೆಮ್ಮೆ ಬರ ನಾವು ಪುರುಸತ್ತಲ್ಲಿ ಬೇಕಿಂದಿಯ ಮೆಕ್ಸಿಕೋ ಹೆಂಗೆ ಹೆಣ್ಣು ಎಸ್ ಕೀಪರ್ ಬೋಳ ದಿಫಾಗು ಕೊರಿಯಾ ಲೀಫ್ ಎಲ್ಲ ಮೆಕ್ಸಿಕೋ ಹಾಫ್ ಕೊರಿಯಾ ಹಾಫ್ ಹೆಣ್ಸ್ ಮೆದ್ರು ಮತ್ತಿನ ಕಾಲ ಗೊತ್ತಕ್ಕೆ ಬೋಳೆ ಫ್ಯಾಂಗಸ್ ಇಸ್ರೋ ಅಲ್ಲಿ ಎಲ್ಲ ಎಲ್ಲಿ ಬೋಳ ಕೊರಿಯಾ ಕುಳಿತ್ರಿ ಮತ್ತೆ ಕುರಿತೀನಿ ಮೆಕ್ಸಿಕೋ ಕುಳಿತ್ರಿ ಬೋಳ ಲಿಬೇತು ಮಸೆ ಕುರಿ ಎತ್ತನು ಅಲ್ವರೇಜ್ ಹೆಣ್ಸ್ ಬೋಳದಿಯೇ ಬೇರೆ ಸೌತ್ ಕೊರಿಯಾ ಕಿಮ್ ಗ್ಯಾಗ್ ದೀಫ್ ಬೋಳ ಬೇರೆ ಮೆಕ್ಸಿಕೋ ಕುರಿಯ ಫೋನ್ ವಾಲೆಂಗ್ ಸ್ಪೆನಿಟೇರಿ ಯಾಕೆ ಯಾರಿ ಮಡಮನ ಕುರಿ ಎಂಬಿದ್ದಾನೆ ಕುರಿಯ ಗಸ್ ಏರಿಯಾ ತರ ಇವರು ಕೀಪರ್ ಗಸ್ ಅಲ್ಲಿ ಮಡಮನ ಕೀಪರ್ ಮಡಮನ ಬೋಳ ಮಡಕೊಲ್ಲಾಫ್ ದೇನ್ ಫರ ದೇನ್ ದಿಮಾಲೆ ಬಲಾಲ ಅಲ್ವರೇಜ್ ಅಮ್ಮ ಗಸ್ ಅಲ್ಲಿ ಪೆನಲ್ಟಿ ಆಯ್ತಾರೆ ಮತ್ತೆ ಮತ್ತೆ ಬರಬಾರ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಬೋಳ ಸೌತ್ ಕೊರಿಯಾ ಹಾಫ್ ತರ ಡಿ ಏರಿಕೆ ಫ್ರೆಂಡ್ ಜಿ ಫ್ಯಾ ಬೋಳ ಪೆನಲ್ಟಿ ಆಯ್ತಾರೆ ಬಿಡಿ ಕೀಪರ್ ಕೀಪರ್ ಕಿಮ್ ಎಲ್ಲಿ ಬೋಳ ಅರ್ಮತಿ ಬೋಳ ಹೆಫ್ಯಾ ಕುರಿ ಎಂಬಿದ್ದಾನೆ ಇಟ್ಸ್ ಬ್ಯಾಕ್ ಒಳಗೆ ಫಾತ ಕಾಸ್ ದೀಫ್ ಕೀಪರ್ ಕೀಪರ್ ಕಾರಿ ಅಬ್ಬಾರ ಕ್ವೀನೋನ್ಸ್ ಕೀಪರ್ ಪೆನಲ್ಟಿ ಪೆನಲ್ಟಿ ಅರ್ಮಚಿ ಜೀಲಾ ಪೆನಲ್ಟಿಗೆ ಅರ್ಮಚಿ ಜೀಲಾ ಕುರಿಯ ಫೋಣವಾಲಿ ಬೋಳ ಮೆದುರು ಕ್ಯಾರಿಂಗ್ ಸಂಚಸ್ ಬೋಲೋ ಕುರಿಯಾ ದೀಫ್ ಸೆನ್ಸಾಕ ಕಾರ್ಯ ಹುಡ್ಕೊಂಡಿದ್ದಾರೆ ಫಾತು ಲೀರಾ ಲೀರಾ ಬೋಳತ್ಲೆ ಮೆದುರು ಹುರಸ್ಕೋ ಸೆನ್ಸಾಕತ್ರೆ ಬದಿಗೆ ಸೌತ್ ಕೊರಿಯಾ ಹಾಫ್ತರೆ ಕುಡ್ತಾಳೆ ಫಾತ ಜಸಲ ಮಾಬಡೆಸ್ ಫಾತ ಅನ ಕ್ಯಾಸ್ ವೆಸ್ ಕ್ವೇಸ್ ಏನು ಬ್ಯಾಕ್ ಒಳಗೆ ಫಾತ ಮೆಸ್ಕೊಂಡು ಹಾಫ್ತರೆ ಮೆದುತ್ತರೆ ಕುರಿಯ ದಿಂಬಳ ಅಲ್ವರೇಸ್ ಅಲ್ವರೇಜ್ ಅನೇ ಫಲಾತ್ ಅನುಮತಿ ಮೆದುರು ಕ್ಯಾರಿ ಹುರಿ ಸಂಚಸ್ ದೀಫ್ ಸಂಚಸ್ ಕಾರ್ಯ ಸೌತ್ ಕೊರಿಯಾ ಕುಳಿತು ನಟ್ಟು ಏನು ಫಾತ ಎಂಬುರಿಲ್ಲ ಎತ್ತರೆ ಕುರಿಯ ಮೆದುರು ಮತಿ ಹುರಿ ಕುಳಿತರೆ ದೀಫ್ ಏನು ಬೋಳತ್ತೆ ಕುರಿಯ ರೋಮೋಸ್ ಅನೇ ಫಲಾತ್ ಅನುಮತಿ ಕುರಿಯ ಹಾಫ್ತರೆ ಲೀರಾ ಲೀರಾ ಕುಂಟ್ರೇನೆ ಕುಳಿತು ಬ್ಯಾಲೆ ಅನಕ್ಕೆ ಸ್ಮಿದಿನಿ ರೋಮೋಯ ರೋಮೋ ಬೋಳ್ತಾ ಮೆತ್ತರೆ ದಿಂಬ ಬೋಳತ್ತೆ ಪೆನಲ್ಟಿಯ ಕ್ಯಾರಿ ಕುರಿಯ ಫೋಣವಾಲೆ ಬರಾಣೆ ಕುಳಿತ್ರಿಯೇ ಕೊಂಡೆ ಕುರಿಯ ಫೋಣವಾಲ ಬೋಳ ಪೆನಲ್ಟಿಯ ಬೇರು ಗೋಸ್ ಕುಳಿಫ ಗೋಲ್ ಅನುಮತಿ ಬೇರು ಬಾವೀಸ್ ಮಿನಿಟ್ ಫುರ್ತ ಮಹಾಫಂ ಕುಳಿಫ ಅದು ಬಿಹಾರ್ ವಾಟರ್ ಬ್ರೇಕ್ ಮತ್ತು ಹೈಡ್ರೇಷನ್ ಬ್ರೇಕ್ ಫೆಂಬೋಲ್ ಅಂದ ಪುರುಸತ್ತು ಬಿಹಾರ್ ಮತ್ತು ಕುಳು ಎದುಕೊಂಡು ಫ್ರಮ್ ಇಟ್ ಫಸ್ಟ್ ಆಗಿ ವರ ಅದು ಕುಡಿದೀನಿ ಫಾಸ್ಟ್ ಗೇಮೇ ನಾಲ್ಕೊಂಡು ಫ್ರೆಂಡ್ ಎಂದಿದ್ದಾನೆ ಸತೇಕ 30 ಮಿಲಿಯನ್ಗೆ ಆಬಾದಿ ವೈ ಮೆಕ್ಸಿಕೋಯ ಅದಿ ಫನ್ಸಾಸ್ ಎಂ 1 ಮಿಲಿಯನ್ ಆಬಾದಿ ವೈ ಸೌತ್ ಕೊರಿಯಾ ಒದ್ದೇಕೊಂಡು ಕೊರಿಯಾ ಮೆದು ಮಿ ಕುಳೆವೇನಿದ್ದೆ ಮೆದು ಮಿದ್ದೆ ಟೀಮ್ ಬಿಹಾರ್ ಸಾಬಂಗ್ ಆರೋಸ್ ಮಣಿ ಕೊಮ್ಮೆ ಟೀಮೇ ಟೀಮ್ ಪಾಯಿಂಟ್ ಹೋದಾಫ್ ಅದೇ ಟೀಮ್ ಕುಂತಿಸ್ ಬೆಂಚ್ ಕ್ಯಾರ್ ಮಿಹಾರ್ ಮಿ ಪಾಯಿಂಟ್ ಟೇಬಲ್ ಬೇರೆ ಮೆಕ್ಸಿಕೋ ಮೇತಿ ಟೀಮ್ ಪಾಯಿಂಟ್ಗ ದಿ ಗೋಲ್ ಫ್ಯಾದ ಅನ್ಕೊಂಡು ಸೌತ್ ಕೊರಿಯಾ ಮೇತಿ ದಿ ಗೋಲ್ ಫ್ಯಾದಾಗಿ ಟೀಮ್ ಪಾಯಿಂಟ್ಗ ದೆಮ್ಮಿ ಗ್ರೂಪ್ ಹೆಮ್ಮೆ ಚೆಚ್ಚಿಯಾಯ ಸೌತ್ ಕೊರಿಯಾ ಸೌತ್ ಆಫ್ರಿಕಾ ಒಮ್ಮೆ ಟೀಮ್ ಯಾಕ ಎಪ್ಪೆಂಟ್ ಲೀಫ್ ಮತ್ತು ದೆಮೆಚ್ ಕೊಳಗಿನ ಎಪ್ಪೆಂಟ್ ಮಿಹಾರು ಮಿ ಮೆಚ್ಚು ಮೊಳವ ಬಯಕ ಲಿಬೇನ್ ಹಾ ಪಾಯಿಂಟ್ ಎದ್ದು ಮೇಡಮ್ ಮೆಚ್ಚು ಮೇ ಮೀನು ಮೆಕ್ಕಳೆ ನಿಮ್ಮ ಯಾರು ಮೆಕ್ಸಿಕೋ ಅವಸ್ ಅದೇ ಸೌತ್ ಕೊರಿಯಾಸ್ ಅದು ಮೀ ಮೆಚ್ಚು ಬಾಯ್ದ ಕುಡಿಗಳು ದಂಡ ಬರ ಫಾಸ್ಟ್ಕೋ ಮೆಕ್ಸಿಕೋ ಕೊಳಂತೀನಿ ಹಾಸಗೋ ಅಳು ಮೇಡಮ್ ಫೆಣಿ ಫೆಣಿಗಂದಾನಿ ಮೆಚ್ ಡೊಮಿನೇಟ್ ಕೊಕ್ಕೆ ಬೋಡ ಕುಳೆತ ಬಾಲ್ ಪೊಸಿಷನ್ 42% ಮತ್ತೆ ಇಟ್ಕೊಂಬ್ರತಿ ಮೆಕ್ಸಿಕೋಯ
එන සෞත් කොරයා ලිබේ බයි ෆුරසතු ගැමෙන් බේනකොෆ වනි හාසක පෙනටේරිය තෙරෙන් අද වර නොරක ෆුරසතු ලිපිගෙන් දිය මෙක්සිකෝය කුයිනෝස් බොලොන් කුරිය ෆොනවාලි බෝල කීපර් එනමස් දිිෆාකුල් කනාෆරත එන ඩයිප් කොෆ බෝල අතුලි ගෝල වනුවෙන් කුරින් එනුනිය මා ඕපන් කෝ අදි හම දේෆෙන්ුවේ මිහාහ බලාදාර දෙටීම් කර ටීමක වස් හසක අර මදනවා ගිනර වගුතු බෝල ිට ඩොමිනකුගේ කුළ මුද තරමන්න ෙන්නනි මෙක්සිකෝයි දෑමගතක ලිබේ දෙමිනට තිමිට දෙතර හයිඩ්‍රේෂන් බ්‍රේක් හන මී තංකොල අවහ කුන්තරින් ෆිම් බෝලෑගේ කුල්ම බෑරවන් දා තරමරම ෙන්නනි ඔස්සල මිතිබේ අද වාහක දක්කාල දෙටීම කුන්තරින් දනුමතියක එතුරි ලෑ දෙෆරාතුව ලයින්ස් මනුම් වෙස්මිහාර ලා ගොස් එමග පොෂන්න හවාල්ුවන් ෆන්සවිස් මේට හිංගාප මිහාර මොති ෆුල්ට මා ගෝල් කුරුමතින් ලීෆෙක් ජහු ගෝදරයාගේ කනා කෑරික බාව්වා කීපර කුරිය ෆොනවාද කුරිය කීපර කුරිය ෆොනවල් බහත් මෙදසවුම් පහර ඇකොට ඇස් බේර්වී තනු මසයකුරී අල්වරේ බොල දිිාකර බොල ජිා බලාර මති බේ පෙට අද මාල් බොල කොට්‍ර කොල තන්ගොල පාතුන් දිම්වි මගේ සෝල්ද සෝල් බෑකල පාත ජය තන්ගොල පාතු මෙක්ව හත පාත ජිලා කුරිය ෆොනවල් බලාගොට ඇස් මෙක්සික කුන්ත්‍රියගේ ජීප බේරවී ගියුක් එල්ලන් උල එන් කුළුන්ත්‍රික එල්ලන් දෙපේදී කොරයා ගෙල්ලු එල්ලි බොල බොලු කුරේ ෆොනවා නක මෙස කොන්ත්‍රින් අත් මෙක්ස කොන්ත්‍රින් අත් අල්වර අඩ කුරේ ෆොනවාල් බල නක සෞත් කරය කොන්ත දිිාක මෙක්ක හත ොනවාල් බල සෞත් කරය කොන්ත්‍ර මෙදරම් කාරව කුරිය දී හන සෞත් කරය කොන්ත්‍රයක ලිබේවර නොයි මෙක්ස කොන්ත්‍රින් අත්ලා ර බෑ කොල පාත ඒරිය කෑරි හුරි කීපර වේ කර කුන්ත්‍රය මෙද කීපරක වන බොලත් ඇමති අල්වර අල්වර බොත් අරම ජී ලා රෝ අර්මති නොග මැදරුව කෑරකු සංචේ සංචේසනක පාතු අල්වරේ මෙක්සික හතරෙන් එන කුරිය දිම් බෝල ගිට රේසන් එන පහත ජීලා ජස්සල් බොල මිාරත් සන් හත් කොරිය කුන්ත්‍රිය සන් අත්ලා පහතුන්දින යුක ඒ ගොල හ ද මර ල කුරිය ද ොල ත ක ොල කර ජිල න මති හ ර පනට කර සත් කර කුන්ත්‍ර දි බොල ාර කාරය දිය මෙක්ක කොන්ත්‍ර බොල ස හර කීපර කීපර කුරිය දිම් බොල දුම කර කුරිය ද බොල ලිබ ම කන කුනෝන් කනෝ ට ජ සත් කර කුන්ත්‍ර බොල ත ම හ මත් තකල තර ජසාල ටීමගේ සන්න නක කර ොන තන්කල බාර ජ මෙක්සික හතර ළන්තරින් දු කොලේරිය බේරණෙකු මර කීපර කීපර දිම්බලත්ලේ මරමනු කයින් මෙන්නනි වෙස්කවේස් ඇස් අරිමති හමදස මට කොල්ල අනිලා අරමති කුර කුන්ත්‍රිය දී එනකස් පහත දිනින් බෝල ඒරිය තෙරෙන් කීපර සමනමගේ කෝරය කුන්ත්‍ර ගොස් වැන් හන්නස් කීපර වැට්ිකම් දිිාකර බලස් මෙදරුව කෑරින් සෙන් සකල් දිමාලම් බේරුවි සෞත් කොරිය හාතර ලීෆෙන් එල්ලුම සෞත් කොරයාගේ එල්ලු ත්‍රිය හිංගාල ෆැස් බෝල ලගනි හරල්ල මෙදරුග වැරක් කෑරි එම්කම් එල්ලනි තකල පාතුන් පේක පෙකුරිය ෆොනවල් බල මාබට බාරන් ස් පෙනටිය රුන්කර අරිමතින් ැන ජී මෙක්සිකෝ කීපර ලිබන මෙක්සිකෝ පෙනටිය අතර එ එල්ලි බෝල ඩියරය කන අල්වර සත්ල මටමන කුරියමයන්න අශාවිස් මිනට කුලේ ෆොර්තමහ ලඩ නුජේ මෙක්සිකෝ සාත් කොරයකස් අල්වරඩ අත්ල පහතු අල්වරේ පනටිය කනෑකරින් පහතන් එන ඩියර කර කුරිය දි බොල කුයින සත්ල වන රත් අරිමති කුරිය දී නක අල්වරඩෝ අල්වරඩ හ දස කුන්ත්‍ර දි අල්වරඩ නක පාත් වන මෙදර හරස්ක කුරිය දි බොල සෞත් කරිය කුන්ත්‍ර මර බොල කුරිය දී මක් හතර කුන්ත්‍ර මෙතර කුන්ත්‍ර මේ කොට ක පාත ජීල සෙන්සකාර තංගල පාතුන් දී නම්බර පේක පේ කන රත් අරිමති දි බොල අත්ල මෙතර සේරියතර නගද කුන්ත්‍ර මේ කොට ක පාත බොර වීන්නම තන මෙක්සිකෝ කුන්ත්‍රිය ඔසයිඩ හරි සෞත් කොරයා කොන්ත්‍රිය මෙක්සි කොන්ත්‍රය බොල ලබු දිහ නම්බර ජස්ල හුරි සයිඩු බෝලන ලිබුන් ර සුරි සයිඩු ගාමගත බොල ටච්කුරම පහ ස්ම ඔසේඩ දක්න
Kurtamafung Miharmoti Nava is met Kule from London New Jersey. F said we saw penetrate a carry, D area Ganbati Baba. Next to a country no half turn Korea for North Balamedra carrying. Control Kola Korea Queen of Sveti, South Korea country as Vetti for the South Korea country. Lee at Laft, Angola Fatu, Kurta Dimbo, Jasalimani, Mexico country, and about Atlan Korean and Tangola Fatu, Jatangola Fatu, and Gutres, Arimati, Kurta, Fatu, and Deep Vescus. Mexico half turn, Murta and Korean Alvarez. Atlan Maravano, Arimachika Jihil and Korean men. Metron Hurasco Matmati Korea for Alba half another penetrate carrying South Korea country in Bolivia Salva Fatum, Diffi Alvarado, and a ball if and Fatta Jelang, Etria Vatican Korean as Metron Dimbol, Tankole Marion as Atlaf, Tankole Fat, Romo, Romo Bolatlaf and Fat Armatic Korea Dimbol, Atla, Galarado, Atar Penetra Nagad and Jebol, Goderia carry me for Masekuri. Jimenez and Ekabola, Libera, Bolin, Nufori, Bo, Bolunjang and Masekuri, Fatum Asanakas, Mexico Kuntin, Atlef and Mestanglefat, Alvarado, South Korea half turn, Medra Karim Fatha Jel, and Sakari Kuntri, Adif and Abolif and Fatha Jelani, Ever Fatha Jel, Galarado, Nakola Fatha, Sanchez, Sanchez Korea Alvarez, Alvarez Korea Dini Sanchez, and Akas Sanchez Bakola Fatha, Dimbola, Atlehamar, Korea Jilaf, Alvarez, Dier Akari Kuntri, Queens, and Fatha Penalty, the third keeper, Golden Atlangari, South Korea Kuntri, Serivara Bar, Defender, Natu, Korea, Fonal, but Medron Akari, Sanchez, Atlang, Medron, who is of South Korea after a one nani, and was offside from the decay. 3 minutes Kule for Tom Hafo, Everskola London, New Jersey. Leaf Ejeho, Korea Kuntri, and Bakula Fahato, Huang. Atlaf, Anfarat, Armatin Korea, Dimbola, and Circle carrying, Armatin Roga carry, Atlaf and Kes, Huanga Medini, Wanga Medoran carrying, as in Circle, Ben, Mexico, half, three, Marmon Korean, as then a Kuruntrek Bala, Tangle Fatun, Difi, Kimma, Kimmerkes, Huanga, Korea, Dimbola, Atlan, Korea, Diveto, Masakur, and Huang, Atlaf, Korea, Medoran, who scored a bar, Korea, for a bar, Miri was Kuruntrek, South Korea, off, say, to win every. The referee and other Kiria family, Devon Kuluntri, a Kuru Fahom, Alumna Mugotig offset Mabo before you can offset Vara Hikife, however, hurry offset with a Mabo of this defender Mexico, the defender over Fahatu and only Kuri again, and we have a Baraboda, Alumna Kuri, Kian, offset Vara Hikifa, and we have a Faba for you and a Kuri. Offset is Sabon Korea for Novadani penetrating a carrying Mexico half the ring, Mexico Jim Korea for Novadani. At this festival of London, Jamie are for Tamaha for Moti, a 3 minute belief. Alvarez, Korea Dimbola, Metro Carin, Atlanta, Iras, Metro Horso, Korea Dimbola, the Athletic Moran, Alvarado, Atlaf Etre, Metro Carin, Dimbola, Kaskuria, Fonova, left Mabo, a bar, Mifars Korea, Ladron, Penetria, Garmati, Runga, Carifengi, and Frolifa Femji, Fabola, Area Etre, Keeper, South Korea, Keeper, and Agaf. And a ball of control for them, Korean as. The ball and Agaf penalty area garima chek jilaf akas ball area tre vattala af kuria fonwa le var bar kuria fonwa mesko half game medavre penalty area diare kar armati fenje area tre nga ball keeper na gaf mesko kuntri kuria Vesquez at left and Frat Armatin Dimbola Medron Horus of Korea, South Korea, half Medas, South Korea, Contin, Bolon Korea, Fonal, Boros and Sakal Khan and Casman, Control Kola, Korea, Diffi, Alvarado and Tangle Fata, Dimbola, Mexico, and Sakal Teremes of Contra, Control of Armatin Korea, Dimbola, Atlan Korea, Medin half, Medin, his Sabo Armatin, and Wa carry, as Korean Nagadi, Pindiri, Kadur Kuntri, Control of Tangle, Dura Dim, Korea, Contra, Atlafi Lee, JS Lee, Atlafat, and

0: والله ذو الفضل العظيم.
1: දෙම්ම මෙකියවි සූරතුල් හදීදුගේ ෆන්සයිස් වන අයතුන් ෆශයගෙන් එ සූරතුගේ නවායිස් වන අයතුගෙන යල මියදුගේ මිෆිලාවුල් එම්ම ෆුරතම ෆෞසිය කියබලා.

මි ස්කූල්ගෙන නිස්බෙවණී අශාරවන ගරුණුගා මලාබාරින්ගේ අද්දශුන් දිවෙහි රාජ්‍ය මිනිවන් කුර විරස්කෙෆාන් සුල්තාන් අල් ගාසී හසන් ඉස්සුද්දීන් අල් හුරවි දොම් බණ්ඩාරයන්න මි ස්කූල් බහාලෙෆාවණී හතරු හවුසක එයි රම්මීබ සිරිකුල කත්තිරි අදි බවන හවුස්

0: Pahipe presents Best Radio Presenter Competition.
1: Best Radio Presenter Competition.
2: මේ මුබාරාත් දෙකෝ ස්පොන්සර් කි හෝල්සෙල් පොයින්ට්.

0: قال رسول الله صلى الله عليه وسلم: لا يحقرن أحدكم من المعروف شيئا ولو أن تلقى أخاك بوجه طليق. رواه الترمذي. رسول الله صلى الله عليه وسلم حديث كرفية إفس هوك مكام دو ديرك تكن دكيش تماغ مسلم أخاك بدل واهندو هنيتو مون دكم كم غاويس وهي.
1: මේ දිවෙහි රාජ්‍ය ගඩු දිවෙහි රාජ්‍ය ගඩුන් තිංගඩේ 35 මිනිත් ගමගෙන සිටිනි මියදගේ අසුරු නමාද වගතුගේ බංගියා බංගිදවා
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: ಎಲ್ಲಾ ಕೊಟ್ಟೆಸ್ ಬ್ಯಾಜ್ ಹೇಗ
1: Maar hij kan niet laten jalen dat een badel kolie mehar mehad. Dat dat is meheri hem ekkel carnival ge. Hoe die haak die gaan hang anna wiege. Noni men is carnival. Waar hij jaar carnival. Ni men ehem men nieuw ge kunnen waar met een aarde weet op balen denk. Mita waar een bijar die kudin hou die kulivert heb hem dat hem met een befrika me waak dat kala niet die kudin nang kulivert ge waak kia denk. Erom enge en dat ook kon kon kulivert ge kam meheri. Aishi koba kon kulivert ge dat met meheri kun kudin nang.
2: Fago kolwego to kamita ga me bori ga gata ka bar stores ta ga tere ga hostos me wani hama kode wadan hasa kode fe ga tere ga photo board e bori rings wik rings watta ge ma ka board watta ge ma ka de mita e bori hama puzzles ta ka de mi ngas kiyana ka me ne ham war tafat games ta ge bori mita ka kom me umur fura ge kujaka sam mita na me wago to wasa ma badum ge fursat ho e boy ade mere onna ne saina ade manna bodu bodu group ge wada ಮೋಡು ಹುಷೇಡು ಮೇ ಮಹುರಿಹಾ ಅಡು ಹೊಂದ ಅಡಿನಶಾ ಎಮ್ಮೆಣ್ಣ ಹಮ ದಾವ ದಾಡವಾಲ
1: ಹುರಿಹಾ ಕುದಿಮ ಸಣ್ಣವಾಣಿ ಮೇ ಮೇರ್ ಗೇಮ್ ತಗ ಬೇರವಾ ಅಣ್ಣವಾಣಿ ಗೆ ಮಿತಾ ಮೇ ಕುಡಿ ದರ ಕುಲ ಗುಳುವ ಗೇಮ್ ಸ್ಕೂಲ್ ಕುಲ ಗುಳುವ ಗೇಮ್ ಕುಳೆ ಕುದಿನ ವಾಕ ದ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ
3: ಸಲಾಮ್
1: ಹೊಂ ಗೇಮ್ ತಿ ಕುಳನೆ ಹೊಂ ಗೇಮ್ ಮೇ ಕಿನ ಆದನ್ ಜೇನೆ
3: ಮೇರಿ ಮ್ಯಾಚ್ ಕೋನ
1: ಕಿನ ಆದನ್ ಜೇನೆ
3: ಮೇರಿ ಮ್ಯಾಚ್ ಕೋರನ್ ಜೇ
1: ए खुरिया एक कुलेगे ए बोला था मुझे है नहीं ए ए रो रोया का आतुर अंदा ए बकुरे थे कंधा ए मैं मा मैं दत्त में हमारे मित्रों को दिन ना वाह का दक्का ने मैं तो कुरिया में गेंदा ने मिहारा ने कैस मेले ने कुछ जगा वाह का दक्का ले तो इंगे पर गिना को दिन ये बे तीबी खुरिया को दिन मिस्वान बैवरी वेलंग अन्ना मैं कुले वर्ता होगा एरों तादो मैं कुले वर्ता कुले लवे नहीं हुरे हाँ कुदने अस्सलाम वालेकुम निकों कुछ है
3: अफ्रीन
1: की कोलने
3: कोलने
1: कुले वर्ग बैर आंटी कुले विज्ञत है बस कुले वाले
3: बाबा
1: कौन कौन गेम था के मैं कुले उन
3: तो खैरम टिक टक टॉ दंग
1: ಬಾಯಿ ಕಂ ಕಂ ಕೊಲ್ಲ ವಿಜೆ ಹೇಮ ದತ್ ಮೆ ನಾಯಕ ಮಿಮಸಿಕೆ ವೆಸ್ ಕೊಲ್ಲ ಮಾಹಿಗಾದೋ ಅರ ಫಸಿ ಮತ್ತೆ ಮಿಹಿರಿ ಮಿ ಉಪಾರಿ ಅವಿರ್ ಮೇದು ದತ್ ಮೆ ಕುರಿ ಮಿ ಗೆಂದನೆ ಮಿ ಕಾಣಿ ವಲ ಎ ಬ್ಯಾವರ್ ಕುದಿ ಮಿ ಕೊಳಗ ಬ್ಯಾವರಿ ವಾತಿ ಆಸೆ ಕೊ ಮಿ ಐ ಮಿ ಕೊಳ ಎಹೆ ಮಿ ದತ್ ಮೆ ಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಬ್ಯಾರಿ ವಲಂ ವಾಣೆ ಮಿ ಸಪೋರ್ಟ್ ಕುರಂ ತೆ ವೆಸ್ ಟೀಮ ಕ
3: ಲಬ
1: ಒನ್ ಟೀಮ್
3: ಸ್ಪೇನ್
1: ಮೊಳೆನ್ನು ಇದೋ ಏಕಂ ಅದಿ ವಾಣೆದೋ
3: ಲಬ
1: ಹೇಮ ಬಾಲ ಮಹಿಂಗಾ ದತ್ ಮೆ ವೆಸ್ ತಿಬೇನ ಬಾಲ ಕೊನ್ ಟೀಮ್ ತೋ ಮೊಳುವನೆ ಆಳೆ ಮೊಳುವ ಟೀಮ್ ಬರ ಗೇನ ಕೂದಿನ ಸಪೋರ್ಟ್ ಕೂರೆ ಮಿ ಸ್ಪೇನ್ ನವೆಸ್ ದೋ ಜೋಜಿ ಅದಿನೆ ದೋ ಏ ಮಹಿಂಗಾ ಮಿ ಮಿ ಮಸಿ ಕೆತ ಕೊಲ್ಲ ಮಾ ದತ ಮೆ ಮೇದು ಮಿ ಕೂರೆ ಗೆಂದ ನಿ ಫೈರ್ ಹವೀರ್ ಶೋ ಶೋ ಕೂರೆ ಮಿ ಗೆಂದ ನಿ ಮಿ ಟಿವಿ ಎಂ ಗೋತಿ ತೆರೆಗ ಮಿ ಕಾರ್ನಿವಲ್ ತೆರೆಗ ಮಿ ತಿಕುದಿನ ಅಡುಸ್ ಇವೇರ್ ಮಿ ವರ ಬಾರಂ ಏಕೆ ಏಕೆ ಅಡು ತಂ ಏ ಹಮ ಮಿ ಕುದಿನ ಗೇಮ್ ತಕುಳೆ ತೆ ಗೇಮ್ ತಗೆ ವಾಹಕ ದಕ್ಕಾಡು ಇಂಗೆ ಏವೆನೆ ಹುರಿ ಹಾಕುದಿ ಮಿ ಸ್ವಾನೆ ಅಣ್ಣ ಏಮ ಹಿಂಗ ನಂಬರ್ ನಗ ಮಮ್ಮಿ ಹಾರ ಏಕ ಕುಂಫೆಚ್ ಗೆ ಹತಕ ಮೆ ನಂಬರ್ ತಂ ಹುರಿ ಮೆ ಹಾರ ಏಕೆ ಮಿ ತಿನೆ ಹಾತರ ಫಹೆ ನಗಾಫತಿ ದಂ ಕೊ ನಂಬರ್ ನಗಾನೆ ಏಕೆ ತ ಹಾಯತ ಹತೆ
3: ಹತ
1: ಹತೆ ಅಮ ಹವ್ವನ ನಂಬರ್ ಗೋತಿ ಕೊಮ್ಮಸೆಕತೆ ತೋ ಮೆ ಬಲಾಲನಿ ಹವ್ವನ ನಂಬರ್ ಗ ಮೆ ತಿ ಮೆ ಅದಂಜೆ ಗೋತೆ ದೆತಿನ್ ಜುಮ್ಲ ದತ ಮೆನ ಕಿಯಾದೆ ಮೆ ಜೇನೆ ಇಂಗೆ ಮೆ ಜುಮ್ಲ ತ ಕಿಯಾಲಾಗೆ ಇನಾಮೆ ದತ ಮೆ ಮಿ ದೇನಿ ಮೆ ಜುಮ್ಲ ತ ಕಿಯಾಲ ಫರಿತ ಕಮೆ ಮೆ ಬಲಾಲನಿ ಇಂಗೆ ಎಂ ವಿ ಮ ಹಿಂಗ ಬಲಾಲೆ ಕಿಯಾಲ ಮ ತಿನ್ ಜುಮ್ಲ ಎಬೋತೆನ ಮಿ ಮಿ ತಿ ಮೆ ತೆನು ಜುಮ್ಲ ತ ಕೆ ಮಿಹಿರಿಯನು ದ ಮೆ ಜುಮ್ಲ ತಾಳೆ ಕಿಯಾಲ
3: ಜುದಾ ಮಾ ಹೋಗೆ ಸಬ್ಬೇಸ್ ಫಣ ದೋ ವಾಹಕ ಕುರಾಣಿ ದೇವಹಂಗೆ ಬಿನೆವಂದ ಹೋಗೆ ಗತುಗೆ ಕಾಮೆ ದಿದಾ ದಿದಾಯ ಮಿನೆವಂ ಕಮ ಗಾಮೆ ತಾ ದ ದೇವಹಂಗೆ ಅಗೀದ ರಮ್ಜು ಕೊದ್ದೆ ದಿವೇ ರಾಜ್ಯಗ ವೆರೆ ಕಂ ಕುರ ಅರಶಕೆ ಮಾಲ
1: ವಾರ ಫರಿತ ಕಿ ಅವರ್ಕ ಫೈಕಿಯ
3: ವಾರ ಗಿನಂ ಕಿಯ
1: ಗಿನಂ ಫೈಕಿಯ ಕೊಂಕಲ್ ಫೈತ ಕೆ ಕಿಯನ್
3: ವಾಹಕ ಫೈಕಿಯ
1: ಎ ಬಹುರೆ
3: ಅನ್ನಾನ ದತಿನ
1: ದಿವೇ ವಾಹಕ ದಿವೇ ವಾಹಕ ಕಿಯಾತಿ ಮೀ ಹೇಮ ತಿಕುದಿಂ ಬೆಸ್ ವಾಣಿ ತಂಕೊಳ ಗಿನ ದಿವೇ ಪೊಯ್ತ ಕಿಯೇತ ಒಬಲ ಏರುನ್ ದಿವೇ ಸ ಮೊಳು ವಾಣೆ ದೋ ಹೇಮ ಮಸೆ ಕೆ ಪುರಿ ಹಮ ಕೊಲ್ಲಿ ಮ ದಾತ ಮೆ ಏಬ ಇನಾಮೆ ಬೆಸ್ ದೇ ಮೆ ಹಿಂಗ මේ ඉනාම නගමදෝ එහම මසික පුරිහම කුරිම මෙති වර කාස හදියයි
3: ශුක්‍රියා
1: ශුක්‍රියා වර බඩෙන්ගේ ප්‍රෝග්‍රෑම් එක බෑදෙම මෙතනු මේ කුදින්න වහක දැක්කෑ මේ කුරිම ගෙන කොංගෙම කුලදන් තීරයස් කොංගෙම
4: නිමෝනේ
1: කොංගුජිත් මේ
4: මයිරින්
1: මයිරින් මෙහිදී කොංගෙම කුලදන් ඇස්
4: නිමෙජ
1: ගේම් කුල මේ කොංගෙම ගින හදන් ජන මේ ගේම් ක
4: අවතර දෙතේ
1: දෙ
4: නගක් බඳන්
1: උලවි ජදෝ එහෙ එමිග දත මෙ නැ කොස් ගේම් කුල ලමදෝ මි ගේම් තස් කුල ලම දත මෙ මෙද උෆයර හවිර් ෂෝ කුරෙ මි ගෙන්ද නීමිතා කාණි වෞති ම මි කුල ගේ එහෙ මම හුරි හකු දිම් වෙස් ෂෝග බෑවිර වම මි දන මි කුල ගති කු දෙහෙම බේරු ගති කු දෙම සවහන් අන්න මේගේ ෂෝග බෑල හිඟාව හ නම්බර නගමදෝ කොන් නම්බර නගානි මි හාර ඔබයි හතෙන් ඔබයි එකෙන් ඔබ එක එක නගානි ඒකෙක් ගමියෝ තී කොම්ම සෙක්ක තෙබ්බාදෝ බලාලනීගේ මෙ ඒකෙක් ගමයතිී වකි කොල්ල මා කිය අම සිකතෙ මෙම සෙකතු ගාදැන්ජය ගොතැකි දතන ලිස්්ටෙක් කියාදේනයිගේ කියාදිනම එලිස්ටුග හුරි තකෙති වකි කොල්ලම් මෙචන වකි කොල්ලම් මෙජන මි පාරු වකි කොල්ලම් මෙජෙහෙන මූදුග උලේ තැකෙත අල මුූදුග උලේනි කොන් තක පෝචිස මිතනු
4: වෙල්ලා
1: වෙලා උලනත කහඹු වාදක බ උලන කියාබ උලයේ දැන් ඉහි උලන උලන නුබුන
4: උලන
1: කන්නලි
4: උලන
1: කඩුමස්
4: උලන
1: කඩු මි කියන හෙම උලේන තාදෝ පරුමස් දූනි උලන්ට
4: නෝ
1: නුලේන කොකා
4: නෝ
1: නුලේන අස්
4: උලන
1: උලන අස් මූදුග කොබයි අහකි අතනු දෙක මූදකු අහ එහෙම මෙ අහදන හෝසෙන් උලන මූදුග නූලන දෝ එම වර නගල ඒක මීගේ හම මිහිර ගෙන චිත පුරිහම කුර විජදෝ එහෙම මේ කොන්ටීමක සපෝට් කරන
4: පෝචගල්ලා
1: පෝචගල් මොලේ දෝ මොළු ටීම දෝ සපෝට් කරන වරබොඩ ජෝසිය බයි නෑ ජෝසිය හෝද මනදෝ සපෝට් කොල්ලා එහෙම දෙම් පරකුන් කුලෙන් වරදෝ එහෙම වී මසික පුරිහම කොල්ලීම දත්ත මේ හදියයි විසේබ දෙන් කොබාව මිහාර හදිය පැගුල බේබ මිහාර කොබා එබ පෙනත මෙතන දෙබ දයාලේ බේබ හෝද මීරි බේබ ගෙල්ලිගෙන් මි උලන මිහාරු වරබඩ සුකරයගේ ප්‍රෝග්‍රම්ග බෑවරි වෙලීම අදෙස් මසික කොල්ලන්න එහෙ කුජක වාහක දක්කාලවේ තො මෙතන මෙහා කුලගුළු වගේම සෙබ කුලේ මි කුලගුළු වගේ කුජ්ජක වාහක දක්කාලන හලෝ අස්ලාම ලයිකුම් වරක් පෝරිගද වරක් පෝරිගදගේ වරක් ෆාස්ට කොජ සැම්ම උලනේ කුල කුලද දෙමඟ වහාද මුලේ මාශල්ල ම විත මසික හුරම දක්ක බල
5: ඉම්මසක
1: ඉම්මසික අදේ වෙදෝ දෙමසික එදම සික කුරාණ තද එමසික කුරන් දිම්ග කුරේ මෙම සික වෙස් කොල්ල මද දෙමති කුළුණි කොන්ගේමේ
5: ලෙන්රේගේ නම
1: උල ගුළුවන් දෝ මිජහෙනි උල ගුළුවගේම දෝ හැමමි එහෙමිග මෙම සෙක්කෙ කොල්ලම මෙ දත්තම මේ උෆයිර හවිර් ෂෝ කුරෙ මිගෙන්දනී උෆයිර හවිර් ෂෝග මෙයද සම එහෙන්දුද සුන්න මසෙක්කත මිහිරි ජුම්ල පුරියමකම මේ දෙතින් ජුම්ල දෙන් ආමල්මත්ගේ ස්වාල් වකි කොල්ලම ස්පෙලින් බී මි බෑත මිහිරි මේ නම්බර නැගෑ මසෙක්කත මෙදන කොන් නම්බර නගානෙ මිහාරු එබයි එකක හතක දෙක
5: හට
1: ඇවන නම්බර එහෙම ඇවන නම්බරුග මෙය මසෙක්ක දතම බලාලන මිහාර හැවන නම්බරගය මසෙක්කෙන් පරු කොල්ලම ජැනදෝ ඇවන් නම්බරග මැතිස් පෙලිම් බී ඉගේ ස්පෙලිම් බී පරමි දිමාවස් පෙලිම් බීග මසෙක්ක මෙති Mamma sei che colla ma imparo. Spelling B. Ale, data chiana giummi bahe lafse ero lafsu chialima e lafsu ba huri akurta chiaminge spelling B meoti must
5: MUST
1: best
5: BEST
1: fast
5: FAST
1: fast fast
5: FAST
1: varangal furiham vejje ma gineta ketu to ema furiham sekates me furiham bi ema maseke furiham kolle me datme hadiya bi se baden mihar me hadiya mati
5: shukriya
1: देते होती मैं देती लिबे तो मैं बाला नहीं दो शुक्रिया इंगे आदि इंगे हम तक कुल दान देते दाने
5: हाँ
1: आव हंग दे गेम तक कुल दान आ मेरे स्कूल जो आदि अस्सलाम वालेकुम
6: वालेकुम सलाम
1: कौन कुछ जमे
6: साले
1: के कुल लफ्ती है मेरा कौन गेम तक के कुल लफ्ती है आदि नुकुले एवज गेम में नुकुले वे गेम कुल
6: etang etang etang etang huri hata
1: tan tan tam midakani ha turi ha game ta keburi muri hata ne keburi game ta eki game ta ne buri kuladi ma kora game ma bola watta game ma bola jaha game ma football game ma gola wadda game ma do kuladi ma kora game ma mi uri dattes ne ge mi uri ha game ta kya ne me se ha ba buri game ta ne buri e ma nga mi ma se ke kola ma do wa ha kon number mi ha ro ti se me number ke ekeng oti evan number evan number ko me mase ke do kollane me faru tayaru bodale adene ndat menaka
6: labba
1: vara pori ga hisab ke me re he me datte he vane kurako adu madi he ndat dakka wahaga do me pa haru nga me mase ke kollama do me faru kollam me je mase ka ta ki me have one number go ma se ke me di ma ve he ma have one number go ma se ke kolam me che nge me far baki kolam me ba me ati nge me far bune dem vi me ten list do dat ke ya den list nge daturu kuruma benun kura eche ge nanta di ma kuram vi nge ke ya den vi
6: odi doni far
1: e daturu kura benun kurane do teli
6: ha
1: teli
6: no
1: non do loncho
6: no
1: lonche
6: ala ala ala
1: boat
6: labba
1: boat vesto tashi
6: ha
1: tashi
6: no
1: den batteli
6: no
1: no batteli batteye nune batteli
6: yes
1: chamsa
6: No.
1: Bokkura?
6: No.
1: No.
6: Yes, yes.
1: Andan ne tani do ma kuri ge chi me har andan a kod de me ge datme mi chi mi kiyani. Jodu?
6: Ha?
1: Jodu? Jodu. Sabon benu kure jodu?
6: No.
1: Do. Ria doni?
6: Yes.
1: Rangal waran rangal maseke puri ham veje den tankole adu gad tane vim tankole bar dad me wah gad kane he vim kane te kudine tankole me wah dak ka kudine skoda ko unda guli do maseke puri ham kolli me dat war te kudina kome kuje ke se bahadi ay de war bada shukriya ge
6: labba
1: shukriya program ga baver veli ma mehar mehar me ti so ne malas wagu tu je fenge war gina kudina wah ga dekhi je ta do ਮੇ ਕੋਲੇ ਗੇਮ ਤਾਂ ਵਸਤੇ ਕੁਦਿਨ ਨਾ ਕਿਆ ਦੇ ਵਿੱਚ ਜਮਿਤਾ ਮਿਹਰਾ ਗੇਮ ਤਾਂ ਮਹੂਰੀ ਹਾ ਕੁਦਿਨ ਵਸ

0: අදි මෙක්සිකෝක බාබා දුනියගේ ෆුට්බෝලයාගේ එම්මෙ බොඩු ගීත
1: ටීම් තකා කුළුම් තෙරින්ගේ මවුලුමාස් අදි මුබාරාතුගේ එම්මෙ ෆව්ගේ අදාහම කුරුන් තකායි
2: ඔරියා මෙක්තකේ කුළුම් දාගත් ගාඩු අලුනුගේ ටීමුන් තිබේකුනා හැම වගතුන් ගෙනස්තේ
0: දිවිහි රාජ්‍යයේ ගාඩු
1: එංහා 741 කිලෝ හර්ට්ස් මීඩියම් වේ අදි 800 මෙගාහර්ට්ස් FM වේ
3: World Cup Dehas

0: Mihar mi kole hore mette ka be alla fa volonter kolo mo ke ngore be alla fa mo na fene ganda e va da fa gata adal mangge program te be fena hame etor maulo ma ta be gena ta mo ganda psm tv mo ganda pre show ga ad den al menna kuriam e mette be alla ro kuriam me oti anaka sa me group ge mette brazil la heti badal kura mech me mech faskad tri ga men fashan me ad ಹೆಂಡ್ರೇರಿಯ ತಂಕೊಳ ಖಿಲಾಫ್ ಗೊತ್ತಕಮ್ಮಿ ದಾನೆ ಹೆಂದೋಸ್ತು ದೇವ್ ಫಹಂ ಅಳು ಮೇ ಮೇದು ಗಣತೇನೆ ಅಣ ಮೆಚ್ಚ ಕಬ್ಬಾಣಿ ಮೇದು ಹೆಂದನು ಮಾಧ್ಯಮ ಹೆಂದನು ಕೊಳೆ ಮೆಚ್ ಐ ಅರ ಜಹರ್ ಫರಹ ಮೆಚ್ ತುರ್ಕಿಯ ಪೆರಗುವೆ ಕೊಳೆ ಮೆಚ್ ಅವಳು ಮೆಂತಿ ಬೇಫುಣ ಹಮೆ ಗಣಸ್ದಾನ ಅದೇ ಅವಳು ಮೆಂಗೆ ಮೇ ಮೊರೊಕೋ ಅದೇ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ಗೆ ಬಯ ಮಾಲು ಮಾತು ಕಬ್ಬಾದ ಫುಟ್ಬಾಲ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಕೊಲ್ಫೈ ವಿ ಗೊತ್ತ ಬಯ ಮೊರಕೊ ಕೊಲ್ಫೈ ವನೆ ಫಸಿಹ ಕಮ ಯಾಕೊ ಆಫ್ರಿಕಾ ಬರ್ರೊ ಕೊಲ್ಫೆನ್ ಗ್ರೂಪ್ ಈಗ ಬಾಕಿ ದಿ ಮೆಚ್ ಒವ್ವ ಎಮೆ ಕೊಲ್ಫೈ ವಿ ಮೆಚಕ್ಕಿ ರಬಾತ್ಗ ನಿಗಾತ ಮಿ ಫಹೆಸ್ ಮೊಕ ಮೊಳು ಮೆಚ್ ಮುಬಾರಾತ್ಗ ಮೊರಕೊ ಹೆಮೆನೆ ಬ್ರೆಜಿಲ್ ಹೈಟಿ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ಹೆಮೆನೆ ಗ್ರೂಪ್ಗ ಮಿ ಗ್ರೂಪ್ಗ ಹೆಮೆನೆ ಹೆಂ ಕುಳಿತೆ ನವಾದ ಹೆಂ ತಿಬೆ ಫುಣ ಮಿರೇಗ ದೆಂಗೊಂಡ ಮೆಚ್ಗ ಬದಲು ಕುರಾಣೆ ಬ್ರೆಜಿಲ್ ಹೈಟಿ ದೇಹ ಫಹಂ ಅಳುಮೆನ್ನ ಗ್ರೂಪ್ ಡಿಗೆ ಮೆಚ್ ತುರ್ಕಿಯ ಪೆರಗುವೆ ಬದಲ್ ಕುರಾ ಮೆಚ್ ಅಳುಮೆನ್ ತಿಬೆಫುಣ ಹಮೆ ಗಣಸ್ತಾನ ಮಾದಮ ರೇ ದಿಹೇ ಜಹರ್ ನೆದರ್ಲೆಂಡ್ ಸ್ವೀಡನ್ಗೆ ಮೆಚ್ ತಿಬೆಫುಣ ಫಿನ್ವಡ್ಯಾನ್ ಅದೇ ಜಹರ್ಗ ಜರ್ಮನಿಯ ಐವರಿ ಕೋಸ್ಟ್ ಅದಿ ಫಹಿದ್ ಜಹರ್ಗ ಇಕೆಯೊಡವ ಕ್ಯೂರಾ ಸಕೊಳೆ ಮೆಚ್ ತಿಬೆಫುಣ ಅಳುಮೆ ಗಣಸ್ತೇನ ಅದಿ ಅಣದ್ದು ಹೆಂದನು ನುವೇ ಜಹರ್ ಟ್ಯೂನಿಸಿಯಾ ಜಪಾನ್ಗೆ ಮೆಚ ಅದಿ ಅಣದ್ದುಗೆ ರೇಗಂಡು ನುವೇ ಜಹರ್ ಸ್ಪೇನ್ ಅದು ಸೌದಿ ಅರೇಬಿಯಾ ಕೊಳೆ ಮೆಚ್ ತಿಬೆಫುಣ ಹಮೆ ಅಳುಮೆ ಗಣಸ್ತೇನೆ ಅದು ಮೆಹಾ ಹಿಸಾಬ್ ಮೇತಿ ಅಳುಮೆಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಫುರ್ತಮ ಮೀ ಮೆಚ್ಚುಗೆ ಫುರ್ತಮ ಹಾಫ್ ದೆನ್ ನಿಮಿ ದೇವನ ಹಾಫ್ ಆಫ್ ಫಿರ್ಮ ತಯಾರ್ ಎಫ್ ಅಳು ಪಿ ಎಸ್ ಎಮ್ ಎ ಮೆದ್ರಕೋ ಪಿ ಎಸ್ ಎಮ್ಗೆ ಟಿ ವಿ ಮೆದ್ರಕೋ ಗಣಿಸ್ತೆ ಪ್ರೀಶೋಸ್ತಿ ಬೇಫುಣ ಅಳುಮೆ ಬೇಫುಳ ವಿದಾಳುಮ್ಗೆ ಎಂದ ಹಚ್ಚಿ ಹಾಸಗತ್ತೆ ಅಳುಮೆಂಗೆ ಎನಲಿಸ್ಟು ಮೀ ಲಫಾ ಕುರವಾ ಗೊತ್ತಾ ಮೆಚ್ಚ ಬೇಹೆ ಗೊತ್ತ ದೇಖ ಡ್ಯಾನವಾ ಗೊತ್ತಾ ಬೇಹೆ ಮೌಲ್ದು ಮಾತಿ ಬೇಫುಣ ಹಮೆ ಅಳುಮೆ ಗಣಿಸ್ತಮ್ಗೆ ಎಂದ ಮೇದ್ರೆಗೆ ಮೆಚ್ಚು ಕುಳುಮ ಹಮ ಜಿಫಾ ಮೇವಾ ಬೋಸ್ಟನ್ ಸ್ಟೇಡಿಯಮ್ಗೆ ಹೈಬ್ರಿಡ್ ದಂಡೆ ಗೊತ್ತುಗಳು ಮೇಡಮ್ ಮಿ ಫಾ ಹಾಕೋದನ್ನು ಮೊದಲು ಮಾತಕ್ಕ ಬದಲಾಯರುಗ ಅವ್ಳ ಮಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ತಿಬ್ಬೆ ಪೂರ್ಣ ಮಿಹಾರು ಗಣಿಸ್ತೆ ಹೊರ ಮೀ ಮೆತ್ತಕ್ಕ ಬದಲಾರ ದೆಂಗ್ ಮಿರೇಗೆ ಮೆಚ್ ಕೊಳಮ ಹಮಜೆಫಾವ ಮೀ ಬ್ರೆಜಿಲ್ ಹೈಟಿ ಮೆಚ್ ಕೊಳಮ ಹಮಜೆಫಾವ ತನ್ನ ಬೇಹದ ಸಾಳು ಇತರ ಮೊದಲು ಮಾತು ಗೆನ್ನ ಹೆಣ್ಣಮ್ಮ ಸ್ಮಿಹಾ ಹಿಸಾಬ ಅವಳ ಮೇ ಮಿರೇಗೆ ಮೆಚ್ ಗೆ ಎನಲಿಸ್ಟಂಗೆ ವಿದಾಳು ಅಂತ ಬಸ್ ಬಯಲಾಣ
1: ಮೆಚ್ಚುಗೆ ವಾರಕ್ಕೂರಿ ಕೊಳಮ ಫರ್ಗ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫೆನಿಗೆ ಎಮ್ಮೆ ಅವಸ್ಕೋಲ್ ಅನ್ ಕಾಚ್ ಸೈಬಾರಿಗೆ ಫಾರ್ತಂ ಫೆನಿಗೆ ಮಿದಿಯ ಬ್ರೆಜಿಲ್ ಕೊಳಮ ಬೆಸ ಗೋಲ್ ಜಾ ಫೆನಿಗೆ ದಿವಣ ಗೋಲ್ ಫೆನಿಗೆ ಮಿದಿಯ ಮೆಚ್ಚುಗೆ ಫುರ್ತಮ ಹಾಫ್ಗೆ ಕಂಕಮ್ ಗವಾಹ ಕಾಣ ದಕ್ಕಲ ನಂಗೆ ಹೇಗೆ ಕುರಿಂಗ್ ಹಮ ಬೆಲೂನ್ ತೆರಿಂಡ ಪಿ ಎಸ್ ಎಮ್ ಮೀ ಹುಳುವಾದ ಫುರಿ ಫುರ್ಸತ್ತೋಗೆ ವಾಹ ಕಾಣ ಹಮ ದಕ್ಕಲ ಬೇಣು ಮೆಚ್ಚುಗೆ ಸ್ಕೋ ದಿಮಾಕುರು ದೇವಣ ಹಾಫ್ ಫೆಶುಮ್ಗೆ ಕುರಿ ಸ್ಕೋ ದಿಮಾಕುರ ಬಂವಿ ಸ್ಕೋ ದಿಮಾಕುರ ಫರಾತು ತೆರೆ ಗುರುತು ಫರಾತು ಕೊಮ್ಮಿದೋಗೆ ಮೆಚ್ಚು ನಿಮ್ಮಲ್ಲ ಫಾಳ್ಮೆಂಗ ಈಸ್ ಅಪುಂಗ್ ಹುಷಾಳ ಫಾ ಫಸತೆ ಗುರುಫಿಯಾಗೆ ವೌಚಲ್ಲಿ ಬಿಲವನ್ ಅದು ಮೀಗೆ ತುರು ವಿನಿನ್ ಟೀಮ್ ಕೊಮ್ಮಿದು ಹೆಗ್ಗೆ ಸಹ ದಿಮಾಕುರ ಫರಾತು ಮೆದುಗ ಹಫ್ತಾಗ ಏ ಗುರುತು ಹೊಯ ಫರಾತಕ ಇಂಗಾಸ್ ರುಫಿಯಾಗೆ ಐಲೆಂಡ್ ಪರ್ಫ್ಯೂಮ್ಗೆ ವೌಚಾಯಂಗ್ ಅದು ಮೀಗೆ ತುರ ಪಿ ಎಸ್ ಎಮ್ ಆ್ಯಪ್ ಮೆದು ಇರಕು ಡೈಲಿ ಕ್ವಿಜ್ ಕೊಮ್ಮೆದು ಹಾಕು ಜವಾಬ್ ದಿಮಾಕುರ ಫರಾತಕ ಫಸತೆ ರುಫಿಯಾಗೆ ಹೋಲ್ಸೇಲ್ ಪಾಯಿಂಟ್ಗೆ ಗಿಫ್ಟ್ ವಾಚಲ್ಲಿ ಲಬ್ಬಾನ್ ಅದು ಮೀಗೆ ತುರ ಬೇ ಸ್ವರ ಗೀನ ಚಾಲೆಂಜಸ್ ತಂಗೆ ಬಹುರಿ ನಮ್ಮ ಸಾಳ್ಮೆಂಗೆ ಬಜ್ಜೆ ಕೊಮ್ಮೆ ಸ್ವರಕ ಮೆಚ್ಚುಗೆ ವಾಹ ದಕ್ಕಾಲ ಪಿ ಎಸ್ ಎಮ್ಗೆ ಸೋಷಿಯಲ್ ಮೀಡಿಯಾ ತರ ಫಾಲೋ ಕೊರವಿ ಮೀ ಚಾಲೆಂಜಸ್ ತಿ ಫುಡ್ ನಂಗೆ ಫಿನಿವಡ ಅನ್ನವಾನ್ ಮೆಚ್ಚುಗೆ ಫುರ್ತು ಮಾಫ್ಗೆ ವಾಹ ದಕ್ಕಾಲ ಸೌಂಡ್ ಹಾಕಿ ಈಗ ಮೋಹನ್ ಅತಿ ಫರ್ ರವಿ ಫುಂಗ್ ಬ್ಯಾರ್ವೆ ಮೋಹನ್ ವರ ಕುರಿ ಕೊಳಗ ಗೋಲ್ ಫೆನಿಗೆ ಮೆಚ್ ಫೆಷನ್ ಗೊತ್ತ ಗೋಲ್ ಫೆನಿಗೆ ಅಂತ ಎ ಫೋರ್ಸ್ ರಂಗಳು ಚಾನ್ಸ್ ತಕ್ಕಲ್ಲಿ ಬಿಜ್ಜೆ ಹೆಣ್ಣು ನಮ್ಮ ಸೈಬಾರಿಗೆ ಗೋಲ್ ಕಣ್ಣಿಗೆ
2: ಒಮ್ಮಿದ ಕುರಿ ಗೊತ್ತಾಗಿಲ್ಲ ಅಪ್ಪ ಹಿಂಗೆ ತೋ ಸ್ಕಾಟ್ಲೆಂಡ್ ಕೊಳ ಮಾ ಫಸೇಹ ಮಿ ಜಹಲ ಗೋಲ್ ಲೆಕ್ಕ ಮಂಗಳ ಗಬೋಲ್ ಕುರ ಉಮ್ಮೀದ ನುಕುರ ಮಿಹಾ ಫಸೇಹ ಡಿಫೆನ್ಸ್ ಫೋರ್ವಾಡ್ ವಾಲ ಅಪ್ಪ ಮಿಕಾಲ ಗೊತ್ತಕ್ಕ ಗೋಲ್ ಜಹಾನ್ ಡಿಫೆಂಡರು ಆಫ್ ಸೈಡ್ ಮಳಿಗ ಜಸ್ಸ ಮಸಕ್ಕೆ ಕುರಣಿಕೋ ಹೊಹ ಗೊಸ್ಸ ಬಾರು ಸೊಟೆಂಗೆ ತೋ ಹಣಿ ಏಂಗಲಕು ಬೋಳವೆ ಸಿನಿ ದಾಗಂಡು ಹರುಲಾಫ ಎಹಾ ಬಾರ ಚಹಲಾಫ ಇನಿ ಸೈ ಬಾರಿ ದೆ ಎಣು ಗೊತಕ ಬಣ್ಣಂವೆ ಸುಂದಗು ದೆ ಕೀಪರಂ ಹಮ ಅನ್ನೆಗುಮುಗೆ ಕುರಿ ಅಳ್ಗೊಂಡು ಪೆನಿಗೆ ದಿಯೆ ಗೋಲ್ಗೆ ಗೊಸ್ ದಾಗಂಡು ಗೊತ್ತ ಎಲ್ಲಾಫ ಇಂಥ ಬೋಲ್
1: ಸರ್ ಸ್ಮೈಲ್ ಸೈಬಾರಿಗೆ ವಾಹಕ ಅನಿಕಾಸ್
3: ಅದೇ ಹಮ್ಮ ಫುದೇರಕ ಬೋಡು ಗೇಪೆಕ್ ಕಣ್ಣೆಗೆ ಮೀ ಬ್ರಹಿಮ್ ಡಿಯಾಸ್ ಲಿಬಿಫ ಮೇಂದಿ ಬೋಳ ಏ ಅಣೆ ಡಿಫೆನ್ಸ್ ಫಹತ ಕುಳೆಲಂಕಿ ಏ ಕುಳೆಲಿ ಬೋಳಾಗ ಮೇಂದಿ ಹಮ ಡಿಫೆಂಡರ ವರಬಡು ಮಿಸ್ಟೇಕ್ ಹೆಂಗೆ ದೀಪ ಆಫ್ ಸೈಡ್ ಕೊಲ್ಲಂಗ ಮಸೆ ಕೊಲ್ಲಿ ಗಡಿಗೆ ಏಂದಿ ಮೀ ಸೈಬಾರಿ
1: ಲೈನ್ ತೆರೆಂಗೆ
3: ರಂಗಳು ಟೈಮಿಂಗ್ ರನ್ನಿಂಗ್ ಹಮ ಮೀ ದೆನ್ ಹಮ ಮೋಹನ್ ಕೋಚಸ್ ಫಹಾ ಕುರ್ಫದ ಮೀ ಹಮ ಫುದೇರಕ ಮೋಳು ಫಿನಿಶ್ ಕೀಪರ್ ನೋ ಚಾನ್ಸೇ ಅಳು ಅಂತ වරම් මොල පච්ච.
2: ඒපුර බාර දෙත්ත පර දාල කීපර ඇන්නගම් සර්කයක මූුණ කෑරි දන ඒ
3: හල මස් පෙන්න්නන
2: පීඩු බාරක මවා දහම ලෝහළු වඩුල ඉද මොල ගොස ඉන්න දාගටුක පැල්ල.
1: මී ලඩු චි කුළන්තේ ස්මල් සයිබරි න්ස විසාහරුගේ කුළන්තරිය නෙදලන්ස්ක පස්වීග යොගුතු කොළමුන්දා කුළුන්තෙරියෙ. අන්න සීසන්ග මිහාරුවෙස් සම බොඩක් ගබූල් කරවැනි ෑන් මිනිකුන්නේ පැෙනිගෙන් දානී මොළු ස්ට්‍රයිකර එනගේ කොල්ලටි මී දෙමචුන් අන්මෙන් හම ගෑම සා පැනිිගෙන් හිඟච්චේ එක උමයකීග බර ගිනබයක් නැර පුටේන කුළුන්තරේගේ වාහක මි පාහපර බ්‍රසිල් කොල ජයකෝ අද මෙදමච දෙවන මිනිටුග සයිබාරිග පරාත්තුම් පෙන්න ගෝල් බ්‍රහිම් ඩියාස්ගේ කුළුම් මියදුවේ සමෆර පාහකුරෙන් ජෙහෙ පුෘතම ගෝ මිගෝල් ක්‍රියට් කුරුම් ගද මිගේ තුර වෙෙස් මොරකෝය මි ක්‍රියට් කුර හමලාතව එන්න.
3: ආදම වර බොඩක් මේ මොරකෝ ගෙටේකෝඩ් අනේ බරෝසායක මේ ඔන්නනේ මේ බ්‍රහිම් ඩියාස් මොරකෝගේ කනෑපලි නිකුල කුළුන්තර දෙන් බර ගිනපාර එබ පෙනේ මේ එටේකුග මේ පොසිෂන්ත බදලවා අත බ්‍රහම් ටයාස් මසාක ෆෝල්ස් නම්බ නයින ගොත බදෙපා බර ගෙන මේ මොරකෝගේ එටේකුගේ බේනුම් කුරේ මිස් විංගුගේ ස්පේස්ත හුස්කොෆ එතන්තන මේ බෝල කෙරීකුරා ගඩීග බ්‍රහම් ඩියාස් මෙ දවාතන් දෙන් ඒක හෙක්ෙක් කරන්නේ ගරිමතින් දෙතින් චාන්ස් ක්‍රේට කොෆ හම පොරතම හපුග නිර්මාණු දෙවගෙන් දියතම් පෙනගෙන ද
2: මෑකට ගොත් ඉගේ තො කන පරාතුන් අල්ගොන්මෙන්න්න පෙනගෙන් මෙදැන හම කොරීමමචු ගොස් මිමචුගය සම මොරකෝගට එක්ත හකීමිය බ්‍රහම් ඩයසා මිදෙ කුළුන් තැනින් හීමනිගේ එබ පර පර පා කොරි ගොත බ්‍රහම් ඩයස එතරිය බඩ්ඩලීම බේර හුස්වාජාගේ අබදුහෙන් හම එටෙක් කුරාතම් මි පෙන්නන හකීමි වරගෙටයකින් චාන්ස්තක බෑවරු ක්‍රියේටු කොප්ෆි එහෙන් නමේ සල්ගොන්න වෙන්න පෙනගෙන් මෙදැන කෝලෙන් නුජෙහිමි එකෙස්සුමේ ගේ නතිීජාමි තංකොල රිස්බොඩ් නතිීජය ගොත පෙනිකෙන් මෙදන අල්ගොන් වෙන්න මි කෝලකි.
1: අද මොර්කෝෙන් ගෝලුගේ ඉතුර වෙස්සා ෆුරුසත්තකෙන් ලිබුණ තඟල්මෙන් මේ පාහකොල්ලි මොර්කෝයිෙන් ගෝලුගේ ඉතුර වෙස්සා ෆෘතම හාෆ් ග රංගල් නොරකාතර හමලාතකින් උපෙදේ තෝ මසය කුරතන් පැනිිගෙන්දිය බ්‍රහම් ඩියාස්ගේ ඩෑන්ස්ක වාහකම පාහකොල්ලෙන්ජෙ ලිබෙකොම පුරුසතෙක්ගේ වර නොරක්කාතර කුළුන්තරේ ගොතුග බ්‍රහිම් ඩියාස්මී පාහගවගෙන් දනි දෙනකොළුම් ස්කොට්ලන්ඩ වෙස් මචක පුෘතම නිමනිකුම් අරංගල් පුරුසතෙක් ලි එබවේ බොඩ ගබුල් කරවැනි මිහාරු මි නතිීජය ගොතුන් දෙවන් හාග ස්කොට්ලන්ඩුම් වෙස්සම වර බොඩ කුරිය කොලගෙන් ඒ කොම්මන වෙස් පහු මචුග ස්කොට්ලන්ඩ වාදකර මිජහනි බ්‍රෙසිල්ල ඒ උඳගු මචික වගෙන්දාන
2: කොම්ම උතවේ සිහත හන්ස මිහාප බලාලෑරු පෙනිගෙන් මිදී ගෑගන තිරිස් අවරකම් මිනෙට්ටු වන්නේ හම කොන්ට්‍රෝල් එකීග කොගගේ මොරකෝ පුළුන්තන් එවර චාන්ස් ක්‍රියට් කුරි හාෆ් චාන්ස සහා බෑවර ක්‍රියට් ගෝලු එකෙස්සුමෙන්ගේ නතිීජා අලුගඩ පෙනිගෙන් මිදනී මිවගුතු මොරකෝන් හම රිස්කු නතිජයකේ හගීගතුක දේශුමක හදාලුන් එයි බොඩු හිංහම ජයවමක වගෙන්දාන එහෙන්නමයි පහු ෆස්වරක හැබ්වරකම් මිනෙට්ටුග මඩුමඩු ලිබේ ඉතුබාරයකීග ස්කොට්ලන් කුරිය ජෙහෙමුන් ගොස් නොරක්කා කොරම් පෙරිතම් පෙනිගෙන්දිය දෙචාන්සෙවර ලිබී පෙනල්ටියක්ගේ පිල් එක්කෝ ඒකාල ගොතක මිදී එහෙවීම පහවා පට්ටර් කොම්මගොත ස්කොට්ලන්ඩ නිකුන්නාන එටේකක් යගි එකගේ එක එවර කොල්ලෑගෙන් වියස් මීදී ස්කොට්ලන්ඩ වර බොඩු හිංහම ජව එන්න මොරකෝක වර හිංගම ජව මෙන්නුන් ඒක නතිජයි.
1: දෙවන පුරදියම පුරසත් මහන පහක ගොත ස්කොට්ලන්ඩ ම ෙවර කොල්ලෑගම වර රගල් පුරසත ලිද ති තාරයගේ සවල් ක ගුරප් ේ පහනල දීම පුරසත් සිතුර වාහතාන්ම බලාන ව ොති යාම ති ලෙ න සබ ගෙනස්ත වේතු එන්නම අනක ස්පොන්සරන් මති හදාක.
4: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Stelco and Note.
5: මසකතුගේ ගොතුන් රශුග ගස්සිින්දම් හුට්ටස් කණ්ඩුග මස්බානම් හුට්ටස් නොවිතාක ගේග ඔන්ලයින් ව්‍යපාරිකුරියස් දිමාවා දතිතකං හල්ලකි ඊටුකුරි බේනුම් හුරිහා සාමානෙ ඔන්ලයින්කො ගැනලුම ඊටුකුරි හියාර් කුරපා.

0: एक्सपेक्ट को रही गोता हम आर में प्रेडिक्ट को रही गोता उधर का मैं हम एवर को मैं दिए इधर मैं का गिना वागो तो मोरो को बोला के गाने गेंगोले पोजेस को रही कम का व्यस्त हम स्कॉटलैंड देवना आफ व्यस्त हम चांसेस क्रिएट को रही देख मैंने अने इतर वागो तो कैसे बोलने चांस पर रंगला हम जहाँ दिए कम नॉनी मैं कंदिया दे मैं अनेंगे माँ बोटा का The team of Faratum, me Morocco, Faratum, Mabur Kafango, the Jamase Kuritan of an Ecolo Fetto and Namase Kuridan, Scotland, me Tankola Ada Kokan, a metron in Madima, and me expect to Kuruvaraka, me take with the Kabildu Kuritan of an.
1: At the Mohan Gisco, a Kesume, Morocco, Mikami, and Kuria, Sco, Dimakura Faratum to Guru Tung Armen Kuria Gendueto Balana, Guru Tung Faratka, Ezepumide Facetography, Gavosha, Libby Love Brand. මේ නම්බර් තර රෝල් කළා නම් දැන් මේ මොහන්ගේ ස්කෝත හැමෙම මොහන් වානේ හුට්ටාලම් වුණා
2: ඒ මානේ දැත්තා
1: මිහම මේ ෂෝ නිමෙන් දැන් හැම මොහන් ස්කෝ දිමා කොෆයින් ඇති
2: ඒ ස්කෝ එකත් මෙයා බහලවන්න හුට්ටාලෙන්
1: හුට්ටාල හතෙන් හතේ දේ තිනෙද් දේ තිනෙද් දේ හතෙන් හතේ දේ තිනෙද් දේ තිනෙද් දේ නම්බර් වල ෆයත
2: ඒ කුරින් මෙස් දිමා නම්බර් එක යවන්න
1: කි නසීබු ගදයි
2: ආ දව නසීබු නසීබු මොලීතා දෙතෝ ස්කෝ දිමා කරා
1: දිමා කුරාමි හැ මී මී ඒකොලම් පොණුවා
2: මී මෙස් කම පොණුවි කේ
1: එන්නේ ගෙන්නේ අපසතේ කරුෆියාගේ ඉස් පෞචාරි බිලවන් ආ ද කුරියා හේටි බ්‍රසිල් මැච් හෆ්සි සුසේන් අවසන් තිබිතා යාර ෆස්කඩ බෑග් මච තී වරකුඩ වගත කොලේ දෙන්ව ටීම ලැබෙන් ඔතේ මල්මෙන් එපජේ දවත්
2: කියලා
1: මල්මෙන් ටීම් මහා